0: බලන ජාමර ආඩ තියෙන ආදරේ
1: ඔබේ කාලේ අවසන් වෙමින් පවතී.
0: ඇයි
1: ඔබේ කාලේ අවසන් වෙමින් පවතී?
0: කාගේද?
1: කාලය සීමිතයි.
0: මගේද?
1: ප්‍රහාරයට සියල්ල සූදානම්.
0: ඒකනේ ඔයා මට ප්‍රහාර දෙන්නද ලෑස්ති වෙන්නේ?
1: වාර ප්‍රහාර දෙන්න මොකටද මම මේ මට වෙන වැඩ නැතුවයි මං කැමති නෑ පවුපුරෝග.
0: ආයෙද?
1: මෙහෙම කියන්නේ කවුද?
0: කවුද?
1: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා.
0: ආ.
1: ඉරානයේ කාලේ අවසන් වෙමින්ලු තියෙන්නේ. මොකද්ද මේ කාලේ? කාලේ කියලා කොච්චර නම් දේවල් කිව්වද නේද?
0: ඒකනේ.
1: සිය ෘප්ත් සමාජ ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියන්නේ ඉරානයේ ඉක්මනින් මේ සාකච්ඡා කරපු දේවල් කරන්න ඕනිලු. ඒ කියන්නේ අර යෝජනාවලියක් ඉදිරිපත් කරානේ. ඒවට එකඟ වෙන්න ඕනිලු. එහෙම වුණේ නැති වුණොත් එහෙම ඉරානයට කිසිවක් ඉතුරු නොවුණු ඇති බව තමයි කියලා තියෙන්නේ. දවසින් දවස කාලයේ ගිවිලා යනවලු ඉක්මනින්ම ඇමරිකාවේ යෝජනා වලින්ට එකඟ වෙලා මේ යුද්ධය නවත්තන්න ඕනි කරන වටපිටාව හදන්න ඕනිලු. ගොඩක් තියෙනවනේ යෝජනාවලි. මේකත් හරියට නිකන් අර බාලගිරිය වගේ කතාවක් තමයි.
0: අද නෙවෙයි හෙට. අද ගහන්නේ හෙට තමයි ගහන්නේ. අද අපි ඔයාලට වෙලාව දෙනවා.
1: මේ අද නෝ හෙට කියලා නෙවෙයි
0: කියන්නේ.
1: කිසිවක් ඉතුරු නොවුණු ඇත. සම්පූර්ණයෙන් දූවිලි කරනු ඇත. නේද? එහෙම තමයි
0: කියන්නේ.
1: කොහොම හරි ඉතින් ඔන්න ඉක්මනට ඉවර කරලා දාන්නනේ ඔය ප්‍රශ්න ටික දැන් ඇතිනේ නේද? මොකටද තරහ වෙලා මේ? මොනවා බෙදා ගන්න බැරුවද? යුරේනියම් ප්‍රශ්නේ තමයි ලොකෝටම තියෙන්නේ.

0: න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ ගැටුනේ ලොකෝටම තියෙන
1: තරහා වනු එපා අයදින්
0: මා සින්දු බෙද යවන්න නේද
1: ඊටසක චාවර තියෙන්නේ ඊවසේ සින්දු වචන මතක නැහැ
0: නේද අපිට යවන්න තරහ වෙන්න එපා කියලා කොහොම හරි මේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සම්බන්ධව බලන්න ඕනේ මොකද ලංකාවේ මොනව වෙයිද දන්නේ ඉස්සරහ ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලා තියෙනවා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉතින් නේද
1: දිගටම ඉන්ධන සහනාධාර දෙන්නත් බෑ කියලා කිව්වනේ
0: දිගටම දෙන්නත් බෑ ඉතින් රජෙල්නු ගෙවන්නේ
1: ඒකනේ
0: හරි රජෙල්නු තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වැඩිම මුදල් ගෙවන්නේ එයාලගේ නාය ගෙවන්න උදව් කරන්නේ රජෙල්නු එයාලා එච්චර කාලයකට මුදල් හොයලා
1: නැහනේ
0: එයා ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින් මේ ප්‍රශ්න ඉතින් ඔළුවේ දාගෙන ඔකම ඉතින් ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්න ඕනේ නෑ ඔයාලටින් ජාතික ලොතරැයි මණ්ඩලේ මතක් කිරීමකුත් ඉස්සරහට තියෙනවා ඒකනත් අපි කියන්න
1: අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලේ කියලා කියන්නේ සාමර ඔය මොන ප්‍රශ්න ආවත් ඔයා බය වෙන්න එපා පැටියෝ මම ඔයා ගාව ඉන්නවා කියලා කියන කෙනා
0: අනිවාර්යෙන්
1: රුපියල් 40කට ඔයාගේ ජීවිතේ වෙනසක් කරන්න සුබ දවසක් ලොතරැයි ඔයා ගාවට නම් ඇවිත් තියෙනවා සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ අලුත්ම සමාජිකය ඉතින් ඒ නිසාට බය නැතුව සුබ දවසක් ලොතරැයිපත් ගන්න පුළුවන් මොකද මෙන්න මේ වාසනාව ඔයාට හම්බ වෙනවා
0: සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2500ක්, අංක 2ට රුපියල් 1000ක් දිනාගෙන ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලවට පුළුවන්කමක් තියෙනවා. මුදලින් රුපියල් 25000ක් දිනා ගන්නත්. ඒක නිසා වැඩි වැඩියෙන් දවස සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයිපත් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙන මේ සින්දු අහන්න රුපියල් 40කට ඔයාගේ ජීවිතේ වෙනසක් කරන්න සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන ඉන්න ගමන් දෙකටම සුප්‍රීම රේඩියෝ තහගෙන ඉන්න මොකද ඉතින් මේ වගේ හොඳ දේවල් ඔයාලට මෙතනින් විතරයි ඇහින්නේ. හරිද?
0: අනිවාර්යයෙන්.

0: ප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: 89.1 89.3 ප්‍රීම් රේඩියෝ

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර දෙවලාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 උදේ 10ට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ නිමේෂ නිමේෂ 89.1 89.3

0: අද නවේ විනාඩි 52 දැන් වෙලාව මම මේ කල්පනා කරේ ශාමර අද TikTok live එක පැත්ත අපි කරේ මේ නාවෙච් එක
1: අපි
0: ඔව් අපි ඔය දුකයිද
1: මම නෑ
0: ඇයි ඔය දුකයිද
1: දුකක් නෑ
0: ඔය හිතර ඉදලා ඔය හිතර ඉදලා නෙමෙයි මේ පැත්ත හිටියේ ඔයා මේ බොරුවට මට දුකයි මම සතුටින් නෙමෙයි වගේ හිටියට අච්චර කට්ටිය කියද්දි ඔයා hina වෙලා ඉත හිතේ ඇතුලේ hina වෙලා නේ හිටියේ ශාමර නේද
1: අනිවාර්යෙන් දැන් මේ ලෝකෙට බලපාලා තියෙන විශේෂම ගල්ෆ් කලාපයේ අර්බුදයත් එක්කම 2026 වසරේ අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක පේමේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 157.1කින් එකක් බව තමයි මහ බැංකුව කියලා තියෙන්නේ හරි ඒක 2025 අප්‍රේල් මාසයේදී සංචාරක පේම ප්‍රමාණයත් එක්ක බැලුවට පස්සේ යම්මාකාරයක අඩුවක් තමයි පෙන්නුම් කරන්නේ මෙවර අප්‍රේල් මාසයේදී පැයීම. ඒ කියන්නේ සංචාරක ආකර්ෂණය අතින් අපි අප්‍රේල් මාසයේ තුල සංචාරකයන්ගේ පැමිණීම සහ ප්‍රේෂණ අපිට අඩු වෙලා තියෙනවා.
0: ඒ කියන්නේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අඩු වෙලා තියෙනවා ට්‍රම්ප් කරපු හරියක් නේ.
1: ට්‍රම්ප් කරපු හරියක්ද අපේ අය කරගත්ත හරියක්ද දන්නේ නැහැ.
0: ගොඩක් කරවට සම්බන්ධ. අපිට
1: බලපාන්න ඇති බොහෝ දුරට.
0: ඇත්තට මේ පැත්ත තමයි මම හිතන්නේ ගොඩක් වැඩ බලපෑව. මොකද ගුවන් ගමන් ගොඩක් අතිරුණා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් සිද්ධ වුණානේ චාමර පහුගේ කාලෙම. ඉතින් ඒක එකතකට මුහුණ දෙන්න ඇති. ඊට අමතරව ඉතින් තව තවත් දේවල් ඇති.
1: ඔව් අනිවාර්යෙන් අපි ඒක අර උපකල්පනය කළොත් එහෙම ඉතින් අපිට වැඩිම විදේශිකයන් පැමිණෙන්නේ ඉන්දියාව වගේ රටවල් නිතරම අපිට පැමිණෙන්නේ. කොමුණත් අර අතින් අපිට ටිකක් වියදම් කරන විදේශිකයෝනේ එන්න ඕනේ නිපුනේ.
0: අන්න ඒක.
1: ඒක තමයි ටිකක් ආදායම් වැඩි වෙන්නේ. හරි ඉතින් අදට එහෙනම් අපිට සමුගර යන වෙලාවත් ලඟ වෙලා තියෙන යන්න කලින් ඔයාලට මතක් කරන්නත් කාරණාවක් තියෙනවනේ ඉතින් අපිට
0: මතක් කරන්න ලෑස්ති වෙන්න ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන් එන ජාතික ලොතරැයි මණ්ඩලය ඔබේ දිනන ජීවිතයට නිරන්තරයෙන්ම තෑගි ලබා දෙන ඔබේම ලොතරැය වෙච්ච හඳ හනගෙන
1: හඳහන ලොතරැයි ගන්න කියලා අපි ඔයාලට මතක් කරන්න ඉතින් ඔබේ ජීවිතේට නියත ධනියෝග අරගෙන අවිල්ල ඉරණම වෙනස් කරනවනේ 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 6 දිනක් සහ දසලක්ෂපතියන් 87 දිනක් බිහි කරලා තියෙනවා ඒ වගේම රුපියල් 135ක 6 වන සුපිරි ත්‍යාගලාභයයි මැයි මාසේ 9 වනදා දිනුම් අදින 1493 වන දිනුම් වාරයේ දඹුල්ල ප්‍රදේශයෙන් එල්වී අලවි නියෝජිත ප්‍රියදර්ශනී මහත්මියගේ ටිකට් පත් ගුණෙන් තමයි බිහි කරලා තියෙන්නේ. ඉතින් ඊළඟ වාසනාවන්තේ ඔයා වෙන්න පුළුවන්. ඔයාට 140ද 45ද 50ද අපි දන්නේ නැහැ. කොහොමත් 35ට වැඩියෙන් ගන්න ඔයාට හම්බ වෙනවා කියලා අපි දන්නවා.
0: හා
1: ඒක නිසා ඉතින් අනිවාර්යෙන්ම උත්සාහ කරන්න දැන්ම ගන්න හඳහන ලොතරැයි පත් වැඩි වැඩියෙන් අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් සමාජ සේවය වෙනුවෙන් වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨත්වයටත් නොපිරි හෙලා දායකත්වයේ සපයන ලොතරැයියක් තමයි හඳහන ලොතරැයිය. නියත ධනයෝග අරගෙන ජීවිතේ වෙනස් කරගන්න අපිට වාසනාව කියලා දෙන ලොතරැයියක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයිය කියන්නේ. වැඩි වැඩියෙන් ගන්න හීන හැබෑ කරගන්න හීන දිනා ගන්න ඔයාට පුළුවන් කියලා මතක තියාගන්න.
0: එහෙනම් ඉතින් ඒකේ මතක් කරන ගමන් අදට අපේ වැඩසටහන නිමා කියලා යන වෙලාව වෙවි තියෙන්නේ. ජීවිතේ මොන දේ වුණත් මේ හැම දෙයකදීම ඔයාට අත් නොහරින ධෛර්යයක් ලැබෙන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හැම වෙලාවකම සතුට ආදරේ හිතේ තියාගෙන ඉන්න. හරිද? එහෙම නැති වුණොත් එහෙම අනිත් කෙනාව සතුටින් තියලා අපි සතුට වෙන්න ඕනේ. හරිද? හරිද?
1: හරි එහෙනම් ඉතින් අපි යන්නම් අදට නේද? පිටත් එහෙනම් එන්නම් ගිහින්.
0: හෙට උදේ 7 වෙද්දී අපි එනවා. එහෙනම් හෙට උදේ 7ට හම්බෙමු. හැබැයි අපි TikTok live එක ඉන්නේ නැහැ. මේ පැත්තෙන් එනවා. හෙට උදේ 7ට හම්බෙමු බලාපොරොත්තුෙන් අදට අප දෙදිනාම සමුගෙන යනවා. මේ මතුවට ඔබට පුළුවන්කම තියෙනවා මනිෂා සමගින් වැඩසටහනේ රැඳී සිටින්න.
1: හරි එහෙනම් ජය වේවා. සුබ දවසක් හැමෝට. බොහොම ස්තුතියි TikTok live එකකින් සම්බන්ධ වුණු අයට අහගෙන හිටපු ඔබට. මං චාමර සුබ දවසක් ඔයාලට.
0: සුබ දවසක් හැමෝටම. මම නිපුණිකා.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: දෙමලාව ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය

91.3 සුප්‍රීම් රේඩියෝ

ඔබදසනක් අයවෝවන් උදේ 10යි 55යි දැන් වෙලාව. ඉතින් ඔන්න මේ අද සඳුදා දවස. ඒ කියන්නේ මේ අලුත් සතියක අලුත් ආරම්භයක් එක්ක තමයි නායමත් වතාවක් මේ සතිය අපි දෙන්නත් එක්ක මේ විදිහට පටන් ගන්නෙ. සඳුදා කියලා කියන්නේ ඇත්තටම මට හිතන විදිහට හරි ක්‍රියාශීලී දවසක්. මොකද මේ සතියන්තයේ අපිට හම්බ වෙච්ච නිවාඩු අපි ඉවර කරාට පස්සේ ආයෙත් සතිය කාර්යබහුල වෙන්න මුල පුරන දවස තමයි සඳුදා කියලා කියන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ සඳුදා කියන්නේ හරි ක්‍රියාශීලී දවසක් කියලා. ඒ වගේම තමයි සඳුදා කියන්නේ සතියක බලාපොරොත්තු එකතු කරගෙන අපි මේ සතිය පටන් ගන්න දවස තමයි සඳුදා කියලා කියන්නේ. ඉතින් ඔන්න එහෙමනම් මගත් අවසර පෙරලි තීර සඳුදා දවස ආදරෙන් පටන් ගන්න. පෙරලිකාර සඳුදා දවස ගැන කතා කරනකොට එයා දන්නවා පෙරලිකාර සඳුදා දවස අපි මොන වගේ දේවල්ද කතා කරන්න කියලා. ජීවිතය පෙරලියක් කරගන්නේ කොහොමද? විශේෂයෙන්ම අපි අපේ සාර්ථකත්වයට ළඟා වෙන්න ඕනේ කොහොමද? අපි අපේ ජීවිතය බැලන්ස් කරගන්න ඕනේ කොහොමද? මෙන්න මේ කියනවෝ කරනා ගැන හරියට කියලා දෙන එකම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් පෙරලිකාර සඳුදා දවස පටන් ගන්න තමයි මේ ලෑස්ත වෙන්නේ. සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න ගමන් මාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එකට පැත්තට WhatsApp message එකක් 0710 89 83 89 3. මම දන්නවා ඔයාගේ හිතත් මේ වෙනකොට අලුත් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා වෙන්න පුළුවන්. මේ වෙනකොටත් ඒ බලාපොරොත්තු පොඩි බඳගෙන රාජකාරී ස්ථාන වලට ගිහිලා Tamanට අදාළ රාජකාරී ටික මේ වෙනකොටත් පටන් අරගෙන නැති. ඒක ඉතින් අපේ රූටින් එකනේ නේද? ඉදිරියදා සිද්ධ වෙන රූටින් එක. ඒ රූටින් එක මේ විදිහටම පටන් අරගෙන ඇති. හැබැයි හිත යට තාම ඇති මම කොහොම හරි මගේ ජීවිතේ සාර්ථක කරගන්නවා කියන සිතුවිල්ල. එහෙම නේද? හරි, එහෙමනම් ඉතින් මේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කරගන්න කොහොමද කියන කාරණාව ගැන තමයි අද දවසේ අපි වැඩි වශයෙන්ම කතා කරන්නේ. එහෙමනම් දෙකටම අහගෙන ඉන්නේ ලස්සන ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන. දෙකටම අහගෙන ඉන්නේ මම 10:07 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.
0: සල්ලි කියන්නේ අපිට තියෙන 90% ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන යතුර. ඒ නිසා සල්ලි හම්බ කරන්න වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: මලව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 17යි දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඉන්නයිට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනපල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
0: 89.1 89.3
4: Supreme Radio

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
1: මම සමන්. මම දැරණියගල නම් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් බහක් විතර ගන්නවා. අඳහන තමයි ගත්තේ. එදා ලයිට් තිබ්බත් නෑ මට. අතරම හතරේ මම පහුවෙන්ද තමයි නැත්නම් රාට බලලා නිදාගන්නේ. පහුවෙන්ද බලනකොට අංක හතරම තියෙනවා. අතරම මම කියන්නේ මේ ඉස්සරහට තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්නේ. අතරම සතුටේ මොකද රුපියල් 40ක් වැනි පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක අතරම සතුටේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන.

පුදුදහය විනාඩි විස්සේ හයයේ දැන් වෙලාව. ඉතින් අප මේ ජීවිතය ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවට අපි විශ්වාස කරන දෙයක් තමයි මේ ජීවිතය අප හැමෝම අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව. යාළුවද, එතකොට නැතහොත, එතකොට අපි ආතරය කරන පුද්ගලයන් වද, මේ හැමෝම අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව අපි තදින්ම විශ්වාස කරනවානේ. මොකද එහෙම වුණොත් තමයි අපිට ඉක්මනින්ම සාර්ථක වෙන්න පුළුවන්. ඒ ආශිර්වාද මැදින් ගියොත් තමයි අපිට ඉක්මනින්ම සාර්ථක වෙන්න පුළුවන් කියන කාරණාව අපි නිරායාසයෙන්ම විශ්වාස කරන දෙයක්. හැබැයි චුට්ටක් කල්පනා කරලා බලන්න, මේ ගමන අපි හැමෝම අල්ලගෙන යනකොට සමහර වෙලාවල් වලට ඒ අල්ලගෙන යන පුද්ගලයා නිසා අපි අමාරුවෙන් ජීවිතේ ඉස්සරහට අපේ ජීවිතය සාර්ථක කරගන්න, වගේම ඒ අයගේ ජීවිතත් සාර්ථක කරගන්න අපි මේ හැම කට්ටියක්ම අතින් අල්ලගෙන ඉස්සරහට අරගෙන යනකොට ඒ සමහර පුද්ගලයන් නිසා සිතවන හිත්‍රතාම් ගැන ඔයාලට මොන වගේ උත්තරයක්ද තියෙන්නේ? මේ සමහර මිනිස්සු එක්ක ඉන්නකොට අපේ හිත පුදුමාකාර විදිහට නිදහස් වෙනවා. ඒක කියන්න වචන නෑ. සමහරක් වෙලාවල් වලට අපි හිතනවා, ඇත්තටම කොහොමද මේ මිනිස්සයත් එක්ක ඉන්නකොට මගේ හිතේ තියෙන ප්‍රශ්න මේ තරම් ඉක්මනට විසඳෙන්නේ, මේ තරම් ඉක්මනට මට උත්තර හම්බවෙන්නේ කොහොමද කියලා සමහරක් වෙලාවල් වලට අපි තනියම අපිත් එක්ක කතා කරගන්නවද නේද? ඒ වගේම තමයි තවත් සමහර පුද්ගලයන් එක්ක අපි මේ ජීවිතේ ඉස්සරහට යනකොට, මේ ජීවිතේ අමාරුවෙන් අපි ඉස්සරහට ඇදගෙන යනකොට ඒත් එක්ක කතා බහ කරනකොට, ගණිතු කරනකොට ඒ පුද්ගලයා නිසා අපේ හිත මොන තරම්නම් බර වෙනවද? අනේ නිසයි මම කිව්වේ අපි හැමෝම විශ්වාස කරනවානේ මේ කතාව අපේ ජීවිතේ හැමෝම මේ ඉස්සරහට අල්ලගෙන යන්න ඕනේ කියලා. අපිත් එක්ක ඉන්න ආදරණීයන්ව අපි ඉස්සරහට අල්ලගෙන යන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා, අපි රටේ ඉන්න 50% පිරිස අපිට ආදරේ පෙන්නනවා විතරයි. ඉතින් ඒ නිසා මේ හැමෝම අල්ලගෙන අපි මේ ජීවිත කපන ඉස්සරහට යන්න ගියොත් එහෙම සමහරක් වෙලාවල් වලට සමහරක් අවස්ථාවන්හිදී අපට අපව මගහැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා ජීවිතයට අපි මිනිස්සු තෝරගන්නකොට අපි අනිවාර්යයෙන්ම පෙනුමට, තත්ත්වයට, සමහරක් වෙලාවල් වලට ජනප්‍රියත්වයට වැඩ අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හිතට සනසීම දෙන අය තෝරගන්න අපි අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔයා වැටිච්ච වෙලාවකට ජජ් කරන්න කෙනෙක් නැතුව ඔයා වහගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඔයා තෝරගන්නවා නම්, ඒ වගේම ඔයා සතුටින් ඉන්න දවසක ඇත්තටම සතුට වෙන කෙනෙක් ඔයා තෝරගන්නවා නම්, ඒ වගේම තමයි ඔයා වෙනස් වෙද්දිත් ඒ වෙනස දරාගෙන ඔයාවත් නොහරන මිනිස්සු ඔයාගේ ජීවිතයට ඔයා තෝරගන්නවා නම් අන්න එතනදිම ඔයා ඔයාගේ ජීවිතේ දිනලා ඉවරයි. නිසා අනිවාර්යයෙන්ම අපි මේ ජීවිත ගමන හැමෝම අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ. හැබැයි ඒ ගමන ඇතුළත සමහර මිනිස්සු ඉන්නවා, ඒ ඉන්නේ ඒ අයගේ සාර්ථකත්වය වෙනුවෙන් විතරයි. ඉතින් ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ව පුත්කලින් අපි අඳුනගෙන අපේ ජීවිත ඉස්සරහට අරගෙන යන අපිට ඇත්තටම හයියක් වෙන මිනිස්සු කවුද කියන එක අඳුනගෙන අපි ඒත් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි විශ්වාස කරන තවදයක් තමයි කොලිටි මනුස්සෙක්. එහෙමත් නැත්නම් කොලිටිස් තියෙන පුද්ගලයෙක් කිව්වහම ඒ පුද්ගලයාට හැමතැනම තියෙන්න ඕනේ කියන කාරණාව අපි විශ්වාස කරනවානේ. හැබැයි කොලිටි මනුස්සෙක් කියලා කියන්නේ ඔයා හොඳට මතක තියාගන්න හැමතැනම තියෙන කෙනෙක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ අතුරන්ත මෙන්න මේ වගේ ගුණාංග තියෙනවා. එයා හිතනවා රිද්දන්න කලින් එයා හොඳට හිතනවා. ඒ වගේම තමයි ගරු කරන්න දන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ආදරේ රැකගන්න ඕන තරම් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ආදරේ රැකගන්න එයා නොකරන දෙයක් නැහැ. අන්න ඒ වගේ පුද්ගලයෙක් තමයි කොලිටිස් තියෙන මිනිස්සෙක් කියලා අපි හඳුන්වන්නේ. එහෙම නැතුව මේ හැමතැනම තියෙන පුද්ගලයෙක් අපි කොයිම වෙලාවකවත් කියන්නේ මේ කෙනා කොලිටිස් තියෙන මිනිස්සෙක් කියලා. ඉතින් ඒ නිසා
අපේ ජීවිතය ලස්සන කරගන්න අපිට ලොකු සැකල් එකක් ඕන වෙන්නේ නැහැ කියන දේ ඔයා හොඳට මතක තියාගන්න. අපේ ජීවිතය ලස්සන කරන්න පුංචිම පුංචි පිරිසක් හිටියත් ඇති. සමහරක් වෙලාවට එක්කෙනෙක් වෙන්න පුළුවන් පිරිස, දෙන්නෙක් වෙන්න පුළුවන්, සමහරක් විට තුන් දෙනෙක්, හතර දෙනෙක් වෙන වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතයේ වටේ 100,000 ප්‍රමාණයක් හිටියට වැඩක් නැහැ. අපේ හිත බර කරන මිනිස්සු නම් ඒ ඉන්නේ. එහෙම නැතුව අපේ ජීවිතේ නිදහස අරගෙන යන්න පුළුවන්, අපේ තේරුම් ගන්න පුළුවන්, අපේ විශ්වාස කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් කර අපි වටේ ඉන්නවා නම් ඇත්තටම එතන තමයි අපේ හිත නිදහස් කරගන්න තියෙන හොඳම තැන. ඉතින් ඒ නිසා ජීවිතය මතක තියාගන්න, ඉස්සරහට යනකොට අපිට හැමෝම සතුට කරගෙන හැමෝම අල්ලගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපේ සාර්ථකත්වයට ඇත්තටම ආශිර්වාද කරන මිනිස්සු හොයාගෙන ඒ අයව අඳුනගෙන ඒ ඇත්ත ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් හරි ලස්සනට මේ ජීවිතේ අවසන් කරන්න. එමනම් ඉතින් අපේ කාර සම්පත අවසන් මට උදම් මුලින් මන්නාට තමයි මතක් කරන්න උවමනාව තිබ්බේ. ඒ කාරණාවත් එක්ක මට හිතුණා දැන් සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා. මොකද කියන්නේ ලස්සන සින්දුවක් අහමුද? එහෙනම් ආයෙත් කියලා තනාරුවන් හිටිය රච්චිගේ ලස්සන ලස්සන සින්දුව. නිකතම අහගෙන ඉන්න හරි දෙන්න කමන වටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 0112512510 එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 89 89 3. නිකතම අහගෙන ඉන්න උද 10 වෙනකම් 8:02 දැන් වෙලාව.

0: ශිල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසින කියන්නේ
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්
4: ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ 89.1

0: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 44යි.
1: ඉරව්වට නිරාවරණය වෙලා කඩ ඇතුලේ අවුරුදු ගාණක් තියාගෙන විකුණන ආලේපන වර්ග ගාණකින් ඔයාලට ලැබෙන අතුරු ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් වල කල් තබා ගැනීමේ කාලය අඩුයි කියන්නේම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා නැහැ කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂියක්. ඉතින් ඔබගේ ආදරණීයයන්වත් පරිසරයත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් භාවිත කරන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata
9: the welcome show
4: anugrahaya
11: සුබ දවසක්.
4: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: 89.1 89.3
15: සුප්‍රීම් රේඩියෝ.

எனக்கு பிடிக்கிறதுனா சுப்ரீம் லைஃப் ஸ்டைல். පනස්සකයි දැන් වෙලා මතන් පෙරලිකාර සඳුදා දවස අහගෙන ඉන්නද පන් මොන මේ පැත්තර කතා කරපු කට්ටියක් ඉන්න ඒ කට්ටියවත් එකතු කරගන්න තමා මම ලෑස්ති වෙන්නේ. මොනවාලා කෑගල්ලට කෑගල්ලෙන් නන්දන කතා කරා වයිෆ් පත්ම ඒ වගේම පුතා පවිත්‍ර ඒ විතරක් නෙවෙයි පුතාගේ වයිෆ් ඒ විතර ඒ වගේ මාචෝටි තාම කට්ටිය කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තමයි නන්දන කිව්වේ. එහෙමනම් මතන් මොලක පයයටත් ආමත් මනකෙමු. මොලමත් මතක් කරන් මොලද 10යි විනාඩි 52 දැන් වෙලා 5.

0: අලුත් පයක් වෙලා මතක් කරන්න එන්න එපා හාය දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

විනාඩි 5යි දැන් වෙලා වලුත් පැයකින් තමයි අද මේ විදිහට ආයමත් සරයක් ඔයයි මමයි මුණ ගැහෙන්නේ අලුත් පැයක් කියලා කියන්නේ මේක තමයි සුපර් මොඩියෝ ලයිෆ් ස්ටයිල් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි දැන් මුණ ගැහෙන අන්තිම පැය. එහෙනම් මෙතන පෙරණ පාර සඳුදා දවස කියලා කියන්නේ අර මම කලින් පැයට මතක් කරා වගේ ජීවිතය මොන දිශානතියකට තෝරාගෙන යන්න ඕනේ, පෙරලිකාර ජීවිතය කොහොමද ඔයාලට අත්කර දෙන්න ඕනේ කියන කාරණාව ගැන බලයෙන් අගටම පැහැදිලිව කියලා දෙන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරණ පාර සඳුදා දවස කියලා කියන්නේ. එහෙනම් ඉතින් අපි සමහර වෙලාවල් වලට අපි ජීවිතය සමහර අවිතන් පහු ගන්නවනේ. සමහර අවදයකදී අපිට හිතන්න පුළුවන් අපි මේ ගන්න තීන්දුව తీරන හරි කියලා. හැබැයි තව තවත් ගානක් ඉස්සරහට ගියාට පස්සේ අපේ තීන්දුව తీරන ගත්ත අවදය පහු කරාට පස්සේ අපිට හිතෙන්න පුළුවන් මම ඒ කාලෙදි ගත්ත තීන්දුව తీරන දැන් ඇත්තටම වැරදි නේද කියලා. ඔන්න ඒ විදිහට පසුතැවෙන්න කොයිම වෙලාවකවත් තීන්දුව తీරන ගන්න එපා. ජීවිතය කියලා කියන්නේ අපිට විඳින්න තියෙන දෙයක් මිසක් තප්පරෙන් තප්පරේ විඳින්න තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ගන්න තීන්දුව తీරන හොඳට කල්පනා කරලා බලලා අනාගතයට මේ තීන්දුව తీරන මොන විදිහට මට බලපාවිද කියන කාරණාවත් තෝරලා බේරලා අරගෙන තමයි අපි අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම තීන්දුව తీරන ගන්න ඕනේ. එහෙමනම් ඉතින් මතක් කිරීමත් එක්ක දෙවන පය හරි මාතරම් පටන් ගන්න තමයි මේ විදිහට ලෑස්ත වෙන්න. දිගට මහගෙන අහගෙන ඉන්න ගමනට පුළුවන් මේ පැත්තට කෝල් එකක් එහෙම ගන්න 0112510510 ගන්න කෝල් එකක්. එමත් නැත්නම් මෙවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718093893. දිගට මහගෙන ඉන්න ඔය මහගෙන message ප්‍රබ්‍රජා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් මම මනිෂා. දිගට මහගෙන ඉන්න එක හරි පනජ හතයි දැන් වෙලා පා.

0: ඔබත් හොඳම මතක අලුත් කරන එකම තැන සල්ලි කියන්නේ අපිට තියෙන 90% ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන යතුරු. ඒ නිසා සල්ලි හම්බ කරන්න වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: ටැගි
1: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: 89.1 89.3
4: සුපර්

0: ෆිල්ම් රේඩියෝ
1: වැලෝ මුදකල මං 11 වෙනිදා දවසේ ආයතන ලාවා
2: සුබ දවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: ඇයි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපාතේ සුබ දවස
4: දවස සුබයි සිහි නදිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාවෙන්ද. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. Tamanට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන Tamanට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය Tamanට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට Taman හිතන්නේ ඇති විදිහට Tamanට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මම ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදම තයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ වන්දනාකම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: දහයමනට විස්සි හයයේ දැන් වෙලාව. ඉතින් මේ ගොඩාක් වෙලාවට අපි මේ අතීතයේ වැරදිච්ච තැන් ගැන පසුතැවෙනවනේ. ඒක මේ ඔයා විතරක් නෙවෙයි, සමහරක් වෙලාවට අපත් කරන පුංචි වැරැද්දක්. ගොඩාක් වෙලාවල් වලට අපිට අතීතයේ සිද්ධ වෙච්ච එක එක කාරණා නිසා ඒ තමයි වර්තමානයට අරගෙන ඇවිල්ලා පුදුමාකාර දුකක් විඳින අවස්ථා තියෙනවා. හැබැයි ඔය හිතනවා මට මගේ අතීතය වෙනස් කරන්න බැහැ, ආයෙත් කාලය ආපස්සට හරවන්න මට බැහැ, එහෙම කියලා හිතන්න පෙළඹ වෙනවා. එහෙමත් නැත්නම් ඔයා හිතන්න පතන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ, ඔයාට පුළුවන් ඔයාගේ ටාගට් එක වෙනවා, ඔයාගේ හීන වෙනවා, ඔයාගේ අරමුණ වෙනවා. අද දවසේදී මහන්සි වෙන්න අතීතය අපි දන්නවා අපිට වෙනස් කරන්න බෑ. අතීතයේ සිද්ධ වෙච්ච සමහර කටුක අද්දකීම් අපිට කොයිම වෙලාවකවත් කාලය ආපස්සට අරගෙන ගිහිල්ලවත් ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි වර්තමානයේ අපිට පුළුවන් අපේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ විතරක් නෙමෙයි, අපේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න, අපේ ටාගට් වෙනුවෙන් මහන්සි වෙන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා වැරදිච්ච අතීතය ගැන හිත හිත ඒද වෙනස් කරන්න බෑ කියලා පසුතැවෙන්නේ නැතුව වර්තමාන මහන්සිලා ළඟන අනාගතය ගැන හිතලා වැඩ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගතය ලස්සන කරගන්න පුළුවන් කියන කාරණාව අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි ලස්සන අනාගතයක් ඔයාට උදා කරගන්න පුළුවන් වෙන්නේ. සමහර වැරදිච්ච තැන් තියෙනවා වෙන්න පුළුවන්, අතීතයේ වැරදීම් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අද දවසේ තියෙන ලකවිවේ කනගාටු වෙන්න ගියත් ඔයාට අනාගතය ලස්සන කරගන්න කාලයක් නැතුවයි කියන එක මතක තියාගෙන ගීත අතීතය ගැන දුක්වන්න නැතුව අලුත් අරමුණු හදාගෙන අද දවසේ මහන්සි වෙලා හෙට දවස ලස්සන කරගන්න උත්සාහ ගන්න කියන දේ වුණ මම අයමත් සරයක් වට මතක් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න ඔයාට ඕන වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට ඕන වෙන එකම දේ, හය හිතක්. ඉතින් ඔයාට හය හිතක් තියෙනවා නම් මේ ඕන එකක් පරාජය කළා ඔයාගේ අනාගතය සාර්ථකව ලස්සන කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ජීවත් වෙන කෙනෙක් නම් අතීතයේ චුට්ටක් අමතක කරලා දාලා අතීතයේ සිද්ධ වෙච්ච සමහර දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේදී ඒ දේවල් පාඩමක් විදිහට අරගෙන අනාගතය ලස්සන කරගන්න ඔයත් මතක තියාගන්න ඕනේ.
1: Hello?

0: සම්බන් 11:35 දන්වලා අවා.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දහවල් දෙකට
6: සින්දු කපේ විත් නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
0: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarayen padana gannatu padan ganna satiya dawas pahema udaye hatata The welcome show.
0: Anugrahaya
9: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lotraya NLP hadahana obath adama NLP hadahata bala ganna 89.1 89.3

හැමෝම ගැන වදවන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. ලස්සන සිදුවක් දෙන්න කියලා කිව්ව තව කට්ටිය ගොඩාක් එකතු කරගන්න කියලා කිව්ව උමාව එකතු කරගන්න කිව්ව. එතකොට අපේ ආශී, එතකොට අපේ මැක්, ඒ විතරක් නෙවෙයි අපේ චාබුට, හසිත, නිපුනික, එතකොට නිමේෂ මේ කට්ටිය ඔම එකතු කරගන්න කියලාත් කිව්ව. සුප්‍රීම් රේඩියෝ සෙට් එකම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි බණ්ඩාර වෙල ඉඳන් මැණික අපිට කිව්වේ. එක්ක මම මාන්තට ආන තව පිළියම් දෙන මාපන් මට පහන් කතා කරලා ලස්සන සින්දුවක් අපිට තෝනේ මනීෂා ඔන්න අපිත් ඔයාව හරි මාත්‍රේ නහගෙන ඉන්නවා කියලා තමයි කිව්ව. එක්ක මම චනුත්ම කතා කරා මකුළු තෝදෙන් අම්මා තාත්තා වගේ මයිලා දනවත් එකතු කරගෙන අක්කිය අපිට අත ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා තමයි මේ කට්ටිය හැමෝම කිව්වේ. හරි එහෙමනම් ඉතින් කතා කරපු මෙයාලට අහගෙන ඉන්න ඔයාට ඔන්න ලස්සනම ලස්සන සින්දුවක් ක්ලාස් එක කියලා තියෙනවා. දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පිටට කෝල් එකක් ගන්න 0112 510 510. දෙකට මහගෙන ඉන්න ඔයාට මතක් කරන්න 11 වෙනිදාට 43 දැන් වෙලා

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:47 දැන් වෙලාව.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

89.1 89.3 Supreme Radio.

සහය වෙනට පෙනස් දෙකයි දැන් වෙලාව. ඒ කියන්න පිරලේ කාර්ය සඳුදා දවස අවසන් කරලා සමගන්න වෙලාව තමයි මට ඇවිල්ලා තියන්නේ. මරණතුර ගිහිල්ලන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නවද මම කියාට අපේ මැක් සුප්‍රීම ලන්ච් බෑග් කරගෙන එන ඔයාව මුණ ගැහෙන තුන ඒ නිසා අනිවාර්යයෙන්ම දිග්ගතම ආ විදිහට මසුන 9.1 නසුර 9.3 සුප්‍රීම රේඩියෝ අහගෙන හිටියොත් මට දවස පුරාම ලස්සනම ලස්සන සින්දු ගොඩාක් අහන්න උන චාන්ස් එක තියෙනවා. ඔහොම ගිහිල්ලන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න අද ගියාට ඔයමත් හෙට උදේ 10 මම එන සූපරංග හරවට තවස් කරගෙන එහෙමනම් පරිස්සමට 11:53 දැන් වෙලාව.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තැගි වැඩි වෙලා
3: දවස සුබයි සිහි නොදිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: සුබ දවල් කිතුතුනි වෙලාව දවල් 12:01 දැන්.

Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ. සල්ලි කියන්නේ අපිට තියෙන 90% ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන යතුරු. ඒ නිසා සල්ලි හම්බ කරන්න වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

வணக்கம் சூரிய வணக்கமான வாழ்க்கை தொடர்ச்சி தமிழ் தொலகை வினாடி தாயுடன் சிவசுன பேரதம் எக்கே நசுன பேரதம் துணன்னுமே ஹாகி நின்னே சுப்ரீம் ரேடியோ லஞ்ச் பிரேக் சதிதாஸ் பஹம தவல் துலகைந்தன் தேக்க வினக்கங்க வாட்ட சுப்ரீம் ரேடியோ லஞ்ச் பிரேக் ஆன் புலுவன் ஸ்ரவணிய கரன்ன புலுவன் கிலோ வாட்ட மதா கிரணம் பேய தேகக் எக்க திகட வாட்ட சிந்து ஹண்ண புலுவன் ஹேக்கியாவக் தீனா அபி பொடி பொடி தேவல் இதி மத்தின் கதா கரனோ இதி நே ஓகுலுண்ட மகே கடஹன ஹண்ண தோத் நிக ஹரி நே நே இன்சா மம ඒකේක දේවල් නොයෙකුත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. යදත් අපි යම් කිසි දේවල් ටිකක් සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ඔයාලට මාව අහන වගේම පැය මුලව මතක් කරන්න ඕනේ මාව බලන්නත් හැකියාව තියෙන කොහොමද මාව බලාගන්නේ? ඔයාලට පුළුවන් රේඩියෝ එකෙන් FM 89.1 89.3 ටියුන් කරලා මාව අහන වගේම TikTok live එකකට වත්තරවතු ඔයාලට පුළුවන් මාව බලාගන්න. එහෙනම් ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි කියලා හිතාගෙන ඉන්න TikTok එක පැත්තට TikTok ගිහින් සර්ච් කරන්න Supreme Radio කියලා නම් අපි live එක පටන් අරගෙන තියෙනවා. දෙක වෙනකන් live එකේ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක මතක් කරනවා අපේ Facebook pages දෙකක් තියෙනවා අනිවාර්යයෙන්ම follow කරන්න, Insta page එකත් follow කරන්න කියලා වඩ මතක් කරනවා. Right එකට තුන අපේ YouTube channel එක තියෙනවා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි upload කරන හැම video එකක්ම ඉක්මනටම ඔයාගවට ගෙන්න ගන්න පුළුවන්කමත් ලැබෙනවා කියලා අපි බොහොම ආදරෙන් සාදරයෙන් මතක් කරනවා. TikTok live එක පැත්තට සහින්න ජනකායක් ඇදීගෙන එනවා හිතවලුනේ. මේ ගෝමල වේලිකේ පැත්තේ කාලගුණ එහෙම. දැන් මේ කාලගුණ මිනිස්සුන්ට සමාන කරලා තියෙන ඇයි කියලා මම දැන් දෙහිකට කලුණුත් ආපෝසරයක් තීරුම් කරගත්තා. ඔය මෙච්චර බම්බලපිටිය ප්‍රදේශයේට මේ හරිම සෞම්‍ය කාලගුණයක් කියන්නේ හොඳට ඉර එළිය වැඩිලා එහෙම පොඩ්ඩක් අර වෙනදට වගේ නැතුව පොඩ්ඩක් ආලෝකයේ ලැබිලා නිකන් පොඩි එකක් තිබුණා. මේ දැන් විනාඩි 20කට විතර ප්‍රථම තාව දැඩි වර්ෂාපතනයක් සුළඟත් සමග ඇද හැලුණා. මිනිස්සුත් ඒ වගේ තමයි. මේ හොඳට ඉන්නවා මේ මොනවාරි කියලා නේ අනිත් පැත්තට තරහ වෙනවා. තරහ වුණත් කමන්නේ කියන්නේ මිනිසුන්ට රහස් කියන්නේ බෑ. මොකද දන්නවද මිනිස්සු කාලගුණයට වඩා අන්තයි. කාලගුණේ අපි කියපු දේවල් ආයි අනිත් පැත්තට කියන්නේ නෑනේ. මිනිස්සු හැබැයි තරහ වුණාම අර කරන්න පුළුවන් අපේ වචනේම කිව්වොත් එහෙම ඉතාලම කැතම වැඩේ තමයි අර මේ අපි කියපු රහස් කියනවා. ඒක මේ කතාවට පොඩ්ඩක් අතදාල නැහැ. මම ඉතින් නිකන් කිවර මිනිස්සු ගැන කියපු නිසා. රයිට්. මංගාන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අපේ TikTok live එකේ පැත්තේ ඉන්න කට්ටිය අහලා තිබුණා. ඔව්. මංගාන දෙන මේ සින්දුව. මේ සින්දුව අහලා බලන්න මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපි සියලු දෙනාටම පාසල් ගීතයේ ජාතික ගීතයෙන් පස්සේ අපිට සෑහෙන කටපාඩම් වෙච්ච සින්දුවක් තමයි මේක. වැඩි කියන්නේ මේ සින්දුව ලැබපු කෙනා ආවා අපේ Timbotown program එකට. ඒ videos ටික අපි ඉස්සරහට ඔයාලට ලබා දෙනවා අපේ social media වල. එන බලාගෙන ඉන්න. වෙලාව තමයි 12:00 විනාඩි 12. අපි යන ලස්සන සින්දුවක් අහන්න. සිහිනහරා

0: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර පුරිතීන් තුනක් ඇති අම්රිතා.
3: අවසාන ප්‍රශ්නය. ආශි අපි හිතමු ඉස්සරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඉන්නයිට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 7ට Tempo Town අහන්න.

0: කර සිතුවිලි සිතුවම් කරන ට්‍රීම්ලයිට් සතිවිදින බල රාත්‍රී හතට
1: අනුග්‍රහය
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 93.3 සුප්‍රීම් රේඩියෝ ලොව සම්බරතම පාරාදීසේ
1: මම බේදන අසනට පිටන්සියා උපරිමයන් සත්‍යයක්
0: වැවල් දුක් සත්‍යයක්
1: සතර දවස් පහේම

වෙලාව 10:12 විනාඩි 28 හිතවතුන් FM 91.1 93.3 නාමය අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. හරි දවස් පහම 10:12 ඉඳන් 2 වෙනකන් ඔයාලට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ලන්ච් බ්‍රේක් විතරක් නෙමෙයි ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම අහන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. මම මතක් කරන්නම් FM 91.1 රේඩියෝ එක ටියුන් කරලා අපි වහනවා වගේම ඔයාලට හැකියාවක් තියෙනවා ලෝකෙ කොහින්දත් අපි වහන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකට පිවිසිලා ඔයාලට පුළුවන් අපිව ලයිව් අහන්න, ඔන්ලයින් අහන්න, මාර්ගගත වහන්න, වර්චුවලි අහන්න ඕන වචනයක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් අපිව ශ්‍රවණය කරන්න ලෝකෙ කොහින්දත්. දැන් අපි මතක් කරන්න ඕනේ කොරියාවේ වෙන ගොඩාක් කට්ටිය අපිව අහගෙන ඉන්නවා. විශේෂයෙන් මතක් කරනවා ශාන්තයි ඇතුළු කට්ටිය ඔන්න හැමදාම දවස පුරාවට අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ වැඩ කරන ගමන් කට්ටියත් එක්කම සද්දෙට අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි බොහොම ආදරෙන් මතක් කරනවා ශාන්තයි ඇතුළු අපේ දකුණු කොරියාවේ සෝල් නුවරින් හැමෝම අපි ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. එතක මතක් කරන්න ඕනේ මාර්ෂික ඉන්නවා අපේ පුවක්කරම පැත්තෙන්ග දිශා නයියා, සුභා අක්කා, කේසර මල්ලිවයි මාවත් එකතු කරගන්න කියලා කිව්වා. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැමෝම එකතු කරගෙන අපේ පුවක්කරම පැත්තෙන් සද්දෙට මහගෙන ඉන්නවා. එතක මතක් කරන්න ඕනේ මොරටුවේ සෙට් එකේ ඉන්නවා අපිට මතක් කරන්න. මොරටුවේ ශාන්ති ආන්ටි ඇතුළු සෙට් එකම වැඩ කරන තැන ඉඳන් පුංචිම පුංචි ගාමන්ට් එකක් කරන් යනවා කියලා කිව්වා. ශාන්ති ගාමන්ට් එකේ සෙට් එකවත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. මොරටුව කියලා කියන්නේ කොහොමත් අපි නිතර අහන ප්‍රදේශයක්. මොරටුව, මොරටු මුල්ල, ඉඳි පැද්ද, අලබුව මුල්ල ඔය පැත්තම සයිඩ් එකම සුප්‍රීම් රේඩියෝ අහනවා. ඉමිදිරි උදෑසන ඉඳන් රාත්‍රිය වෙනකම් අපිව එක දිගටම අහනවා කියලා තමයි කට්ටිය අපිට කතා කරලා කිව්වේ. එම අද දවසේ මම හිතාගෙන ඔයාගෙන් අහන ප්‍රශ්නයක්. ඔයා දන්නවද? ඔයා ජීවිතේ කියන්නේ මේ වෙනකන් ඔයා මේ ඉන්න වැඩිපුරම ඉන්න ආසම තැන කොහෙද? ඒක තැනක් වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඔෆිස් එක යන්න පුළුවන්, සමහර කට්ටියට ගෙදර වෙන්න පුළුවන්, සමහර කට්ටියට තව වෙන කොහේ හරි තැනක වෙන්න පුළුවන්. ඇමරිකාව වෙන්න පුළුවන්, ඊශ්‍රායල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්දියාව වෙන්න පුළුවන්, සෝමාලියාව වෙන්න පුළුවන්, එහෙම තැන් තැන් වෙන්න පුළුවන්. මම අහන්නේ ඔයා මේ වැඩිපුරම කාලයක් ඉන්න කැමතිම තැන කොහෙද කියලා. රයිට් එක කල්පනා කරන්න ඔයාලට ඉඩ අවස්ථාව සලසලා දෙලා මගේ ලස්සන මයිල මෙඩ්ලි එකට ඔයගොල්ලෝ එකතු කරගන්නවා. නවසීලන්ත පැත්තෙන් අපේ අංජුනි ඉන්නවා, අපි ආවත් එකතු කරගන්නවා. කටාර් කුවේට් පැත්තෙන් ඉන්න හැමෝමත් එකතු කරගන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema ude hatata
4: the welcome show
3: anugrahaya
6: suba dawasak
3: aluth vela
7: pahasu vela
8: tagi wedi vela
9: dawasa subai sihina dinai suba dawasak jathika lotarai mandalaya
10: maharaja uttamaya manse raja sabawata sabat wenawa ka
11: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
12: එම මෙහෙම
13: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
11: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
14: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
11: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
15: වෙලාව දවල් 12:47 හිතවතුනි. අද TikTok live එක සෑහෙන ජනාකීර්ණ වෙලා තියෙනවා. අරත් පුළුවන් මේ පැත්තට එන්න. දැන් ජනාකීර්ණ වෙලා තියෙනවා කියලා කිව්වහම එක රටකින් නෙවෙයි, දැන් දකුණු රටෙන් නැගෙනහිර පළාතෙන්, බස්නාහිර පළාතෙන් විතර නෙමේ, පළාත් 9 අපිත් එක්ක කට්ටිය එකතු වෙලා ඉන්නෝ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ, නවසීලන්ත පැත්තෙන් අපිත් එක්ක ඉන්නවා. ජපානේ පැත්තෙන් අහිංසා ඉන්න, නවසීලන්ත පැත්තෙන් අංජුනි ඉන්නවා, කුවේත්, කටාර්, ඕමාන්, ඩුබායි, ජෝර්දාන් වලින් කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගන්න අපි බොහොම මාරුන්. ඉතින් බොහොම මාරුනේ, බොහොම ආදරෙන්. අමාරුෙන් තමයි ඉතින් ඇත්තටම එකතු කරගන්න. ඉතින් එකපාර ඔක්කොම කියන්න බෑ. කොමරි කට්ටිය කොහොම කොමරි එකතු කරගන්න අපි බොහොම ආදරෙන්. ඉතින් මතක් කරන්න ඕනේ, නෆාෂ ඇතුළු කට්ටිය ඉන්නවා කුවේත් වලින්, කටාර් වලින් කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි WhatsApp පැත්තෙන් අපේ මාල දිවේනේ ඉන්න අපේ ෂෙෆ් ලසෙට් එක මිකුතු කරගන්න අපේ කමල් අයියාතුළු පිරිස සද්දෙරම අපි වහගෙන ඉන්නවා. එතකොට ජපානෙන් සසී ඉන්න, සසී අයියා අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. සසී මචං බ්‍රෝ කියලා තියෙනවා. ඉතින් මම ආද ඇහුවේ ඒත් එක්කම පොඩේන මහර්ගමින් ලොකු දුව ඌෂා, මද්දු සෙව්මි, චූටි දූ නිමේෂ ආදරෙන් එකතු කරගන්න මහර්ගමින් පියසීලි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කෞශල්‍ය සෙව්වන් දින මොරටු පැත්තෙන් අපි වහගෙන රයිට් මම අද ඔයගොල්ලෝ මින් ඇහුවේ ඔයගොල්ලෝ වැඩිපුරම වෙලාවක් ඉන්න කැමති කොහෙද කියලා. ඉතින් ගොඩාක් කටි ලස්සන උත්තර දීලා තිබුණා. ඉතින් කටි කියලා තිබුණා වැඩිපුරම වෙලාවක් ඉන්න කැමති ගෙදර කියලා බද්‍රිගා කියලා තිබුණා. ඒකම අහිංසා කියලා තිබුණා ජපානේ දියත් අත්තමගාව තමයි වැඩිපුරම වෙලා ඉන්න කැමති කියලා. ඊට පස්සේ අපිට මාලදිවයිනේ කටි කියලා තියෙනවා ළමයි සහ බිරිඳ එක්ක තමයි වැඩිපුරම වෙලාවක් ඉන්න කැමති කියලා. අංජුනී කියනවා කුස්සිය කියලා. එව තමයිනේ. ඉතින් කොරියාවෙන් ශාන්තයියත් අපිට කියලා තියෙනවා මේ දරු පවුලත් එක්ක ඉන්න තමයිලු මේ සෑහෙන්නම කැමති නේ. ඉතින් ඒක තමයි අපි ඔය හැම දෙයක්ම කරන්නේ අන්තිමට දවසේ අන්තිමට අපේ ගෙදර කට්ටිය සතුටින් තියන්නනේ. ඉතින් අපි බලාපොරොත්තු ඔයාගේ බලාපොරොත්තු හැම එකම ඉෂ්ට වෙන්න කියලා, විශේෂයෙන්ම අපේ රටේ ඉන්න හැමෝගෙම නේ ඔය බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙලා දවසක හැමෝම එකම තැනකට ඇවිල්ලා ආදරෙන් ලස්සනට ජීවිතය ගත කරන්න ලැබෙන්න කියලා මේ අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපාෂ කියනවා කැමැතිම බබා එක්ක ඉන්නලු. ඔව් නේ, මේ පොඩි ප්‍රශ්නයක් කියලා බබා එක්ක ඉන්න කැමති කිව්වහම දැන් මෙහෙමනේ. දැන් සමහර කට්ටිය ආදරයට පෙම්මතෝ පෙම්මති බබා කියනොත් මම අහලා තියෙනවා. මම හිතන්නේ අපාෂ කියනවා ඇත්ත, යාගේ පොඩ්ඩගාව ඉන්න කැමති කියලා වෙන්නේ. ඔහොම නේ, දැන් මාර ප්‍රශ්නයක්. දැන් බලන්න, දැන් නිව් ජෙනරේෂන් ප්‍රොබ්ලම්ස් හිතවතුනේ. ඒ කියන්නේ බබා කිව්වහම දැන් අපිට හිතා ගන්න බෑ. දැන් අපිට හිතාගන්න බෑ දැන් මේ බබා කියන්නේ ළමයටද නැත්නම් පෙම්වතාටද හස්බන්ඩ්ටද වයිෆ්ටද කියලා. මතකද මේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ ප්‍රශ්න ඔක්කොම මගහැරලා යන්න. දැන් පොඩි පොඩි හිතේ දුක තියෙනවා නේ. ඉතින් ගෙදර කට්ටිය මතක් ඉදෝ ඔක්කොම දුක කාන්සිය. ඊට පස්සේ පාළුව මැකිලා යන්න. අපි දෙන ලස්සන සින්දුවක් මේ වෙලාවේ ඉන්න හැමෝම එකතු කරගෙන. රයිට් එන්න තැනින් පොඩ්ඩ නැගිල්ලනේ හිරියේ වැරලා ලස්සනට වැඩ පටන් ගමු අපි. පටන් අරගෙන දින අපි ඊළඟ පැයට යනවා ඈ. වෙලාව 12:51 දිගටම අහගෙන ඉන්න. මේ අහගෙන ඉන්නේ Supreme Radio Lunch Break.

0: සුවදහවල කෙතෝතුනේ වෙලවදවල් එකයි විනාඩි දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සතයි කරන වාසනාව වෙලා මතක්කයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සල්ලි කියන්නේ අපිට තියෙන සයට අනුවක ප්‍රශ්න වලට උත්තර හොයලදන යතුර. ඒ නිසා සල්ලි හම්බ කරන වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්නල්වේ සුභ දවසක්.
1: සුභ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: සියක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අප අතේ සුභ දවසක්
4: දවස සුභයි සිහින දිනයි සුභ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

ලබු දවලකයි විනාඩි 8යි හිතවතුනි FM 89.1 හගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් ලස්සන බෑග් පටන් ගන්න තමයි යන්නේ. ලස්සන බෑග් කියන්නේ මේක තමයි අවසාන බෑග් මමලයි වින්. ඔයාලට පුළුවන් මේ පැත්තට එන TikTok live එකට ආවොත් ඔයාලට පුළුවන්කම ලැබෙනවා මාව බලා ගන්න. එතක මතක් කරන්න ඕනේ අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන් follow කරලා තියාගන්න. Supreme Radio 89.1 කියලා pages දෙකක් තියෙනවා. අනිවාර්යෙන්ම follow කරන්න Insta page එක තියෙනවා Supreme Radio, අපි follow කරලා තියාගන්න. ඉතින් ඔක්කොම follow කරන ගමන් මම අද ඔයගෙන් ඇහුවා ජීවිතේ වැඩිපුරම ඉන්න ආස තැන කොතනද? නේ, ඔයා වැඩිපුරම ඉන්න බලාපොරොත්තුවක් තියෙන තැන කොතනද? ජීවිතේ වැඩිපුරම ඔයා enjoy කරන්නේ කොතනින්ද යමුද කියලා. ගොඩාක් කට්ටිය කියලා තිබ්බ තමන්ගේ පවුල ගාව, තමන්ගේ දරුව ගාවනේ, සමහර කට්ටිය ගෙදර, සමහර කට්ටිය ඔෆිස් එකේ කියලා තිබුණා. අපිට මේ කලින් කතා කරලා කිව්වා මේ කලුතරින් කියලා තිනව මේ වැඩිපුරම කැමති. යාගේ වර්ක්ෂොප් එකේ ඉන්නලු. මොකද වර්ක්ෂොප් එක තියෙන්නේ ගෙදර. ඉතින් වර්ක්ෂොප් එකේ ඉන්න තමයිලු වැඩිපුරම කැමති. මොකද මේ එතන තමයිලු යාගේ ජීවිතය වෙනස් කරපු තැන. යාට ජීවිතේ මේ වෙනකන් යාට ලැබිච්ච හැම දෙයක්ම ලැබුණේ වර්ක්ෂොප් එකේ නිසාලු. ඉතින් මේ වර්ක්ෂොප් එකෙන් දැන් හතර පස් දෙනෙම ජීවත් වෙනවා කියලා කිව්වා. ඉතින් හරි වටිනවනේ. දැන් මමත් එහෙම මමත් ගෙදර ඉන්න ගොඩාක් කැමති. ඒ වගේම වැඩිපුරම ඉන්න කැමති තැනක් තමයි සුප්‍රීම් රේඩියෝ එක. අපේ ඔෆිස් එකේ තමයි මම වැඩිපුරම ඉන්න කැමති තැනක් තමයි අපේ ඔෆිස් එක කියලා කියන්නේ. මේක තමයිනේ. අපි මේ වැඩිපුරම ඉන්න ආස තැන හැදින්නේ කොහොමද? ඒ කියන්නේ මම අහන්නේ දැන් ඇයි අපි එතන වැඩිපුර ආස? ඇයි සමහර වෙලාවට අපි ගෙදරින්න වැඩිපුර ආස? අර කතාවක් දෙන ඉංග්‍රීසියෙන් house is different and home is different කියලානේ. يعني house එකයි home එකයි කියන්නේ තැන් දෙකක් කියලා මම කතාවක් අහලා තියෙනවා. මම ඉතින් ওই ඉංග්‍රීසි කතාව වැඩිපුර දන්නේ නැහැ හිතවතු. ඔයා දන්නවනම් මට කියන්න. ඔය ජීවිතේ වැඩිපුරම ඉන්න තැනට ඇයි එහෙම ඉන්න කැමති? මොකක් හරි තියෙන විශේෂත්වයක්. අපේ ලස්සන සින්දුවක් අහන්න. right, හරි ලස්සන සින්දුවක් අහන්නයි යන්නේ. මේ සින්දුවට TikTok live වින් හැමෝම, රේඩියෝ එකෙන් අපි වහන් ඉන්න හැමෝම, online අපි වහන් ඉන්න හැමෝත් එකතු කරගන්නවා.

0: ඇඳුම් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: අවසාන ප්‍රශ්නය. ආශි අපි හිතමු ඉස්සරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: පෙරලිකාර සඳුදා
7: සුප්‍රීම්
8: ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසල තියන්නේ
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්

හිතුතුනේ වෙලාවද බලකයි විනාඩි 30යි. හරිම ලස්සන සින්දු ටිකක් අපේ ගායංගයි අපිට සපයලා තිනවා. ඉතින් අපි හරි ආදරෙන් මේ සින්දු ටික ප්ලේ කරනවා. අපි වහන් ඉන්න කුවේට් සෙට් එකම එකතු කරගන්න කියලා නිමාෂ රත්නායක කියලා තිනවා. ඒත් එක්කම දියුල පිටි පැත්තෙන් අපේ ප්‍රදීප් අයියා ඇතුළු පිරිස අපි වහගෙන ඉන්නවා. ඒත් එක්කම යෝග්‍ය අපි වහගෙන ඉන්නවා ගාල්ල පැත්තෙන්. ඒත් එක්කම හන්සන ඉන්නවා, මහේෂු ඉන්නවා, අපේ පරණ ෆෑන්ස්ලා. ඒත් එක්කම අපේ න්ියුසීලන්ඩ් වලින් ඉන්නවා අංජුනී ඉන්නවා, සසී ඉන්නවා ජපානේ පැත්තෙන්, අහිංසා ඉන්නවා ජපානේ පැත්තෙන්, සාලිකා අක්කත් එකතු කරගන්න කියලා දාලා තියෙනවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් ගන්න. ඉක්මනට TikTok live එක පැත්තරෙන් අපි තව ඉතාම සුළු වෙලාවක් තමයි TikTok live එක ඉන්නේ. අපි ආපහු එන්නේ TikTok live එකට ලබන බදවද. ඉතින් නෆාෂත් මතක් කරනවා, තරගදු මදුෂංක එකතු කරගන්නවා, දිල්ෂා එකතු කරගන්නවා. ඉතින් එකී මෙකී නොකී හැමෝම එකතු කරගන්න ගමන් අපිට මැසේජ් කරපු මවනල පැත්තෙන් දේශප්‍රිය අයවත් අපි ඉතාම ආදරෙන් එකතු කරගන්නවා. අරවින්ද ඉන්නවා, නිරංජන් ඉන්නවා, තරිඳු ඉන්නවා, නිලංක ඉන්නවා, ශානි ඉසානි ඉන්නවා, චමින්ද කතරගම් පැත්තෙන් අපි වහගෙන බලාගෙන ඉන්නවා. තරිඳුවත් එකතු කරගන්න කියලා දාලා තිනවා. අපි එකතු කරගන්නවා බොහොම ආදරෙන්. ඒක මතක් කරනවා දේශාන් වස්කඩුව පැත්තෙන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එක්කම නිමාලි අපි වහගෙන ඉන්නවා පානදුර අලුබෝමුල්ල පැත්තෙන් ලක්ෂාන්වත් එකතු කරගන්නවා. ඉතින් ඉතුරු කට්ටිය තව ටික වෙලාවකින් කියන්න. අරුදු මදුෂංකත් එකතු කරගන්න ගමන් අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. රයිතු රයිතුනි, වෙලාවදවල් 1:32. ඉන්න ආසම තැන කොහෙද කියලා පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. අපි ඊළඟට අහනවා.

0: प्रेम रेडियो
1: मेच्चर एक मिनट दे देला दे हदते कमर रूटीन एक
2: अने पुते ओय टूथपेस्ट एक नेवे ओक अम्मागे मूने गान पेस्ट एक मोकद अने ओय मेस देख पटला पेन मत हरियट दा गन्नको
3: Welcome show කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna patan ganna sathiya dawas pahema ude hatata welcome show
2: anugrahaya
4: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutraiya nlp hadahana obath adama nlp hadahada bala ganna
5: maharaja uttamaya manse raja sathawata sabat wenawa ga
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
9: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට

Kingmaker, Power Pratak, Ekadigata, Supreme Lajbay. වෙලාව දවල් 1:49 හිතවතුනේ කියන්නේ මට යන්න වෙලාව උදා වෙලා තියෙන සින්දු කැෆේ යන්නයි තියෙනවා ඊළඟට. ඉතිර කලින් අපි මතක් කරනවා කුවේට් වලින් මංගලී අපිත් එක්ක ඉන්නවා, ඒත් එක්කම ඕෂි අපිත් එක්ක ඉන්නවා, කවුද යෝගි අපිත් එක්ක ඉන්නවා, අංජුනි ඉන්නවා, ඩිලාන් නිරෝ ශංවර්ලින් ඉන්නවා, අමා ඉන්නවා, මේ හැමෝම එකතු කරගන්නවා අපි. ඉතින් ඒත් එක්කම සිනේක්ෂ, ඊට පස්සේ ප්‍රදීප්, ඊට පස්සේ තව කවුද හැමෝම ඉන්නවා අපිත් එක්ක, නම් මතක වෙනවා. ඉතින් කරන් දෙන්නේ ශයනින මේ හැමෝම එකතු කරගෙන අපි යන ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. එහෙනම් ඉතින් මටත් යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. හරියටම හෙටත් දවල් 12 වෙද්දී මං එනවා සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අරගෙන. ඉතින් ඔයාට පුළුවන් අද දවසේ පුරාවට ප්‍රෝග්‍රෑම්ස් ලයිව් බලන්න, ලයිව් අහන්න හැකියාව තියෙනවා. ඉතින් මතක් කරනවා, ඉතින් කාලගුණ තත්ත්වය එච්චර හොඳ නැහැ, ඒ නිසා පරිස්සම් වෙන්නනේ. තමන්ගේ පරිස්සම ගැන හිතන්නනේ, තමන්ගේ ප්‍රවේශම ගැන හිතන්න. එහෙනම් අපි ගිහින් එන්නම් මේ ලස්සනම ලස්සන මෙල්ලියක් අහන්න දීලා තමයි යන්නේ. මේ ගොඩාක් කට්ටිය ඉල්ලුව, අපේ විශේෂයෙන් කොරියාවෙ ඉන්න කට්ටිය, ඒත් එක්කම අපේ ගාල්ල පැත්තෙන් යෝගිය ඉල්ලුව, ඉතින් හැමෝම ඉල්ලුව, ඊට පස්සේ අපේ සිනේක්ෂ ප්‍රදීප් අයියා ඉල්ලුව. මේ හැමෝටම දෙනවාම ලස්සනම ලස්සන චාමර මෙඩ්ලියක්, චාමර වීරසිංහගේ මෙඩ්ලියක් සහරා ෆ්ලෑෂ් එකකින්. එහෙනම් සුබ දවසක්, සතුටින් පරිස්සමෙන් ඉන්න, මං මැක්.

Tuna Supreme Radio. Supreme Radio. Supreme Radio Maker.

0: එක 89.3 සුපර් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: සල්ලි කියන්නේ අපිට තියෙන 90% ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන යතුර. ඒ නිසා සල්ලි හම්බ කරන්න වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1

0: වෙලාව මතක් කරන්න දවල් දෙකයි විනාඩි 17 දැන් වෙලාව.
1: සුබ දවස.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: ඇයි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ.
4: සුබ දවසක්.
5: දවස සුබයි සිහි නදීනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනපල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් දවල් දෙකයි විනාඩි 36 දැන් වෙලාව.
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොබොටුණු තන් සොයා උදේම යම සත්‍චාරය
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: 89.1 Supreme Radio Supreme Radio Make a Superior

89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udaye hatata the welcome show
3: anugrahaya
5: suba dawasak
3: aluth vela
5: pahasu vela
6: tangi wedi vela
7: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandalaya
8: a goda wenna ticket ganna kattiya goda wenna bus ekak yanna hadanne
2: malli corona go ticket ekak den please
3: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
1: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
8: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

Suna via internet. Suna via internet. Supreme Radio.

0: සුබසන්ධ්‍යාවක් අලුත් පැයක් වෙනව මතක් කරන්නම් හවස 3යි දැන්නලාව.
1: ජීවිතයේ සිහින සපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: 89.3 Supreme Radio මගේ හද මගේ රට.
1: සල්ලි කියන්නේ අපිට තියෙන 90% ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන යතුර. ඒ නිසා සල්ලි හම්බ කරන්න වගේම කළමනාකරණය කරන්නත් ඉගෙන ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් හවස 3 විනාඩි 16 දැන් වෙලාව.
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් පුරා ගන්න නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3 Supreme Radio. Wakil anda, wakil rakyat.

89.1 89.3 Supreme Radio.

0: Luna, Supreme Radio.
1: වෙලාව මතක් කරනම් හවස 3යි විනාඩි 36යි දැන් වෙලාව.
2: බලන්නකෝ අනේ අපේ ළමයාට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema udey hatata The welcome show.
1: Anugrahaya
5: NLP hadahana Lankave wedima thaki dena thaki avastha wedima lutraya NLP hadahana obath adama NLP hadahada bala ganna
6: ahase dile kolove balle kotana ehe
0: Supreme Radio meka superior

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් හවස 3යි 46යි. ඉරව්වට නිරාවරණය වෙලා කඩ ඇතුලේ අවුරුදු ගාණක් තියාගෙන විකුණන ආලේපන වර්ග ගාණකින් ඔයාලට ලැබෙන අතුරු ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් වල කල් තබා ගැනීමේ කාලය අඩුයි කියන්නේම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා නැහැ කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂියක්. ඉතින් ඔබගේ ආදරණීයයන්වත් පරිසරයත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් භාවිත කරන්න.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
2: with Ashi. 89.1 89.3 Supreme Radio.

0: මං ආවා හතර වුණත් කමක් නෑ කමක් නෑ කමක් නෑ. හතරයි නෙමෙයි දැන් 4:01 වෙලාව. පටන් ගන්න හදන්නේ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: down.
1: Hatter, hatter.
2: Right. දැන් වෙලාව හවස 4 විනාඩි 3යි. අද 2026 මැයි මාසේ 18 වෙනිදා. මීට අවුරුදු 17ක් ආපසට යන්නයි හදන්නේ. ඒ කියන්නේ 2009 මැයි මාසේ 18 වෙනිදාට. 30 වසරක සාපලත් කුරිරු යුද්ධය නිමාවට අදට අවුරුදු 17යි. යුද හමුදා විරුවන් 28589ක්, නාවික විරුවන් 1160, ගුවන් හමුදා විරුවන් 443ක්, පොලිස් නිලධාරීන් 2568ක්, ඒ වගේම 14,000කට අධික ප්‍රමාණයක් ආබාධිත වෙමින් දිවි කැපකර ලබාගත් අභිමානවත් නිදහසට අවුරුදු 17යි. මව්බිමේ ඒකීභාවයේ උදෙසා තම ජීවිතය, තරුණ කාලය, ලේ මස් කඳුළු පුදු කළ ඒ වීරෝදාර රණවිරුවනි ඔබේ ලෙයින් ලියවුණු ඒ මහා කැපකිරීම අද අප හදවත් තුළ සදාතනිකයි. රට වෙනුවෙන් කැපවුණු රණවිරුවනි, ඔබට සුප්‍රීම් රේඩියෝ අපගේ උත්තමාචාරය.

බලාපහව සහතරයි විනාඩි හතයි අපේ මුළු මහත් ජාතියේ උත්තමාචාර්ය අපි අපේ ආදරණීය රණවිරුවන් වෙනුවෙන් පුද කරන්නයි ඒ සූදානම් වුණේ. ඉතින් අපි ඒ විදිහටම කරා සුපුරුදු රිද්මේට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නයි දැන් හදන්නේ. ඉතින් අන්න මතක් කරනවා ආදරණීය රණවිරුවන්ට සුබපැතුම් එකතු කරන්න ජාතියක් විදිහට කෘතගුණ සලකන දවස්තාව තියෙනවා මාත් එක්ක එකතු වෙන්න 0718893893 මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම TikTok live එකත් මේ වෙලාවේ ඔන් එකේ තියෙන්නේ. යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා live එකටත් එන්න කියලා මතක් කරනවා. ඉතින් අද දවසේ මේ ජාතික රණවිරු උත්සවයත් එක්කම හවස් වරුවේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් අපේ වැඩේ අපි කරගෙන යන්න ඕනේ. අද කතා දෙකක් තියෙනවා, ලස්සන කතා දෙකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ පංජාබ් ජටාව ඔළුවේ මේ බඳින පංජාබ් ජටාව ගැන ඉන්දියාවේ කට්ටිය ඒක ගැන අද ඔයගලට කතාවක් කියනවා. ඒ වගේම රතු චැනල් එකේදී 111ක දඩයක් කන්නදෝ කොහොමද එයාපෝට් එකෙන් බඩු අරන් එන්නේ කියන එක ගැනත් මම ඔයාලට කියන්න ලෑස්ති වෙලා ඉනවා. විශේෂයෙන්ම රටේ ඉන්න කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා TikTok live එකට එන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙමනම් ඉතින් පටන් ගන්නවා සුපුරුදු විදිහට tempo down මෙන්න මේ විදිහට. මේ ගීතයත් අපේ ආදරණීය රණවිරුවන්ට උපහාරයක් වෙන්න කියලා අද දවසේ මේ සින්දු අපේ ආදරණීය රණවිරුවන් දෙන්නෙන් කැප කරනවා. මං ආශි

0: දවලා භවස 4 විනාඩි 13යි.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padala gannatu padan ganna satiya dawas 5ma udey hatata
4: the welcome show
3: anugrahaya
6: suba dawasak
3: aluth vela
7: pahasu vela
8: tagi wedi vela
9: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandalaya
10: a godawenna godawenna ticket ganna kattiya godawenna bus ekak yanna hadanne
2: malli corona gold ticket ekak denna please
3: අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
1: පිටරට උදවිය මම හිතේ. අනේ මලයෝ, අපිට කහටගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
10: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්.

0: ගෙදර යන ගමන් මග නොහැර බලන්න එම්පොන් ටෝල් ආශි එක්ක.
1: දන්නද වෙලාව කීයද කියලා? 4:28 අහන්නකෝ. මට මේ ටික්ටොක් ලයිව් එක එක්කෙනෙක් ඇවිල්ලා බයිනවා. හරිද? යා මගෙන් අහනවා, ඔයාට මතකද අවුරුදු 30ක යුද්ධයක් මේ රටේ තිබ්බා? එතකොට ලේ ඇස් ඉස්මත් නහර දන් දීපු රණවිරුව කියලා කොට්ටාසයක් මේ රටේ හිටියා. එහෙම කියලා ඒක පාට ඇවිල්ලා මට වයින්න ගත්තා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම රණවිරුව අමතක කරලා අපි කවදාවත් වැඩ කරන්නේ නැහැ. මගේ ප්‍රෝග්‍රෑම් එක මම පටන් ගත්තේ ආදරණීය රණවිරුව මතක් කරලා ඔවුන් වෙනුවෙන් උපහාර ගීත දෙකක්ම දීලා තමයි වැඩසටහන පටන් ගත්තේ. අහගෙන හිටපු ඔයා දන්නවා ඇති, මැද්දෙන් ඇවිල්ලා කතා කරන කට්ටිය නම් දන්නේ නැති ඇති. දැනගැනීම පිණිස තමයි මම මෙහෙම කිව්වේ. කවදාවත් රණවිරුව අමතක කරලා වැඩ කරන જાතියක් නෙමෙයි. එහෙම මිනිස්සු ඇති, හැබැයි මම එහෙම කෙනෙක් නෙවෙයි. මගේ වැඩසටහන මම අපූර්වවට පටන් ගත්තා කියන එක කියන්න ඕනේ. හරිද? රයිට්. ඉතින් හැමතිස්සෙම ඉතින් ඒ දේ ගැනම කතා කර කර ඉන්න බෑ. අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනි, උපහාරය දෙන්න ඕනි, සමරන්න ඕනි, ගෞරවයේ නිසි ගෞරවයේ නිසි කෙනාට ලැබිය යුතු කෙනාට ලැබෙන්න ඕනි, ඒක දෙන්න ඕනි. අපි ඒවා දෙනවා, හැබැයි අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්න ඕනි. ඒ නිසා මගේ ප්‍රෝග්‍රෑම් එකත් ඒ ගැනම කතා කර කර ඉන්න බෑ. මට මගේ වැඩසටහන කරන්නත් ඕනි. ඒ නිසා අන්න අද මම ඔයාලට කිව්වා පංජාබ් ජටාව ගැන ඔයගලන්ට යමක් කියනවා කියලා. පංජාබ් ජටාව මොකක්ද යේ? ඔබ රගනන ඉන්දියාවෙ කට්ටිය අර පිරිමි කට්ටිය ඔළුව ඔහොම වටා ඔතාගෙන ඉන්නවා. මෙහෙම මෙහෙම මෙහෙම එකකින් ලයිව් එකකින් ඉන්න කට්ටියට නම් පේනවා මොකද්ද පෙන්නන්නේ. රයිට්. අපි අද කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න හරිම අපූර්ව ඒ වගේම හරිම ආඩම්බරකාර ජාතියක් ගැන. ඒ තමයි පංජාබ් මිනිස්සු. පංජාබ් කියවම අපිට මතක් එන්නේ අර උස්ස මහත රළු පෙනුමක් තියෙන මූණ පුරා රවුඩු වවාගත්ත ඒ වගේම හරිම හයියෙන් කතා කරන මිනිස් කොට්ටාසයක් නේ. හැබැයි මේ අය ගැන අපේ අය අතර තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මුන්දලා හොළුව හොදන්නත් මුන්දලා නාන්නත් ලාංකික අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සුන්ගේ ඕක දැක්කකෝ මුන්දලා නාන්නත්ද නාන්නත්ද පෝ ගඳ ඇති මුන්දලා ගාව කිය අපි හිතනවා. ඔව් ඇත්තටම ගොඩාක් පංජාබ් එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ සික් භක්තිකයන් ඔවුන්ගේ ජීවිත කාලයටම කොණ්ඩේ කපන්නේ නැහැ. ඇත්තම කතාව ඒගොල්ලෝ කොණ්ඩේ කපන්නේ නැහැ. හරිද? අඩ ගණන් දෙක කොණ්ඩයක් තියාගෙන ඒකට උඩින් කිලෝ ගණක් බර රෙදිපටියකින් අර ජටාව එහෙම නැත්නම් ටර්බන් කියලා කියන්නේ ඔකට බැඳගෙන ඉන්න මේ මිනිස්සුන්ගේ අමුතුම සිරිත පිටිපස තියෙන මොකක්ද කියන එක අද මම ඔයගොල්ලන්ට දැන් කියනවා. හරිද? මේ ටිකක් ටෝකටිව් විදිහට කතා කරන්න ඕනේ. ඒක මොකද්ද මේ ජටාවේ කතාව ඇත්තටම? මේ පංජාබ් එහෙම නැත්නම් සික් භක්තිකයින්ට තමන්ගේ ජටාව කියන්නේ නිකම් නිකම් ඇඳුමක් නෙමෙයි. හරිද? ඒක ඒගොල්ලන්ගේ ගෞරව කියන්නේ ඇත්තම කොහොමද ඒගොල්ලන්ගේ ගෞරවයක අපි කියන්නේ අර ඒගොල්ලන්ගේ ප්‍රෙස්ටේජ් එක. හරිද? ඔවුන් අදහන ආගමට අනුව කේශේම නැත්නම් මේ කොණ්ඩ කියලා කියන්නේ ඒගොල්ලෝ සලකන්නේ ශරීරයේ කොටසක් විදිහට. ඉතින් කොණ්ඩේ කැපීම ඒගොල්ලෝ සලකන්නේ සබහදාමට කරන අපහාසයක් විදිහට. ඉතින් මේ අඩි ගණන් දිග කොණ්ඩේ දූවිල්ලෙන් අවුෙන් බේරගන්න තමයි ඒගොල්ලෝ මේ පග්ගි එහෙම නැත්නම් අර ජටාව පාවිච්චි කරන්නේ. ඔළුව වටේ ඔතන ජටාව. හරිද? මේ ජටාව බඳින පැයක් විතර යන අයත් ඉන්නවා. ඉතින් දවස ගානේ ඕක ලිහලිහා හොදලා අයත් බඳින එක ලේසි වැඩක් නෙමෙයි කියලා ඔයාලට හිතනවා ඇති. හැබැයි ඒගොල්ලන්ට ඒක ඉච්චර දෙයක් නෙමෙයි. අපිට නම් ඔහොම හිතනවනේ. අපිට ඉතින් ওই ප්‍රශ්න නැහැනේ. ඇත්තටම ඒගොල්ලෝ ඔළුව හොදන්නේ නැද්ද? ඔය ප්‍රශ්න තියනනේ. මෙන්න මේක ඇත්ත කතාව. පංජාබ් මිනිස්සු ඔළුව හොදන්නේ නැහැ කියන එක වැරදි මතයක්. හරිද? හැබැයි ඒගොල්ලෝ අපි වගේ දවස ගානේ ඔළුවට වතුර හලා ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් සික් ජාතිකයෙක් සතියේ සැරයක් හරි දෙසරයක් වගේ තමයි කොණ්ඩේ සම්පූර්ණයෙන්ම හොදන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. අර කොණ්ඩේ අඩි 4-5 දිග කොණ්ඩයක් වේල ගන්න එක හරි අමාරු වැඩක් නේ. දැන් සාමාන්‍යයෙන් කොණ්ඩේ දිග ගැල්ලම වෙනොත් දවස ගානේ නාන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. හරිද? ජටාව ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. ජටාව කියන්නේ ඉතාමත් පිළිවෙලට බඳින්න ඕන දෙයක්. දවස ගාන එක කරන එක ප්‍රායෝගිකත් නැහැ. ඉතින් පිරිසුදුකම පවත්වා ගන්න ඒගොල්ලෝ විශේෂ ක්‍රම අනුගමනය කරනවා. ඒගොල්ලෝ කොණ්ඩේ හොදන මේ දවසට ඉතාම සුවඳින් ඉහළ සුවඳ බෙලවුන් වර්ග ඒ වගේම තෙල් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම ඒගොල්ලෝ දිනපතාම කොණ්ඩේ හොඳට පීරනවා. හරිද? ඒක කරනවා. ජටාව ඇතුළේ තියෙන රහස මෙන්න මේක තමයි. මේ පංජාබ් ජටාවක් ඇතුළේ තියෙන්නේ කොණ්ඩ විතරක් නෙමෙයි, ඒක ඇතුළේ තියෙනවා චූටි පනාවක්. එහෙම නැත්නම් තව පොඩි කිනිස්සක් වගේ දේවලුත් ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. මේ හැමදේම ඒගොල්ලන්ගේ ආගමේ අනන්‍යතාවයේ කොටසක් විදිහට තමයි මේගොල්ලෝ සලකන්නේ. අපි දකිනකොට මේක හරිම රස්නයක් කරදරකාරී වගේ පෙනුනට පංජාබ් ජාතිකෙන්ද මේගොල්ලන්ගේ ජටාව නැතුව එළියට යනවා කියලා කියන්නේ නිකන් අපි ඇඳුම් නැතුව එළියට යනවා වගේ මිනිස්සෙක් නිර්වදින් එළියට යනවා වගේ දෙයක් තමයි ඒගොල්ලන්ට දෙන්නේ. ඒ තරමටම ඒගොල්ලෝ එකට ආදරේ. හරිද? ඉතින් මේ පංජාබ් ස්ටයිල් එක ඒගොල්ලන්ට ආඩම්බරය. පංජාබ් කියලා කියන්නේ ලෝකෙම ඕනම තැනක කැපිපෙන පිරිසක්. ඒගොල්ලෝ කෑම බීම නර්තනය වගේම පෙනුමත් හරිම ආකර්ෂණීයයි. ඒගොල්ලන්ගේ ඔළුව හොදන්නේ නැහැ කියලා අපි විහිළු කළාට ඇත්ත තමයි ඒගොල්ලෝ ලෝකේ ඉන්න පිරිසිදුම සහ පිළිවෙලටම ඉන්න උත්සාහ කරන ජාතියක් විදිහට තමයි ලෝකේ හඳුන්වන්නේ. ඉතින් ඔකල දැකලා ඇති පංජාබ් ජටා කොච්චර ලස්සන පාටවල් වලින් තියනවද කියලා. ඒගොල්ලන්ගේ ඇඳුමට ගැළපෙන විදිහට ජටා පාට සොරගන්නත් ඒගොල්ලෝ හරිම දක්ෂයි. හරිද? අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙන්න මෙච්චරයි. ඉතින් ඊට පස්සේ පංජාබ් කෙනෙක් දැක්කහම මුන්දලා ඔළුව හොදන්න නැතුව ඇති කියලා හිතන එක අමතක කරන්න. හරිද? එහෙම හිතන්න එපා. ඊට පස්සේ ඒ ජටාව ඇතුලේ තියෙන්නේ අවුරුදු දහස් ගානක ඉතිහාසයක් සහ මහ ලොකු ආඩම්බරයක් කියලා හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට ඒ ජටාව බඳින්නේ තමන්ගේ හිස ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි, තමන් කවුද කියලා ලෝකෙට පෙන්වන්න. රයිට්? තේරුණාද? ඉන්දියා පැත්තට ගිය නිසා මට හිතෙනවා ඉන්දි සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා. මේ විශේෂයෙන්ම කෞශල්‍යා සෙව්වන්දි මොරටු ඉඳලා මට කිව්වා යාවත් එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට. Thank you so much. Thank you so much. Madhu, thank you darling. Vino inno oyavat matak karana Madhu ape drink walin Madhu live ek share kala mara support ekak denna. Thank you nangi. Thank you so much. E wage me chola ninnwa. මොනවද වන්දනා ටැමිල් වලින් එක්කෙනෙක් දාලා තිනවා. ඇත්තටම සමා වෙන්න මට මේ ටැමිල් කියව ගන්න බෑ. දනා ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම නිලොක්ෂ ඉන්නවා කුවේට් වලින් ඔයාවත් මතක් කරන්න. ඕනි සංජන ඔයාවත් මතක් කරනවා. කව කවුද ඉන්නේ? ශාරක ෆෙරෙන්ඩෝ. අනේ අම්මී ඔයාව මතක් කරන්න බෑ මට කියනවා. ශාරක ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. අනේ මගේ ආච්චි තාත්තා අම්මවත් එකතු කරගන්න කියලා කෞශල්‍ය සෙව්වදි මොරටු ඉඳලා මට කියනවා. මංජුල ඔයාවත් මතක් කරනවා. එරා ඇවිල්ලා ඉන්නවා. එරා හායි. මැනික ඔයාවත් එකතු කරගන්න. රොමිත් ඉන්න අනේකතු කරගත්ත කට්ටිය ඔක්කොම එහෙනම් අපි යන්න හදන්නේ හින්දි සින්දුවක් අහන්න. කාලා චෂ්මා

0: වෙලාබහව සහතරයි විනාඩි 30යි.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එව මෙහෙව.
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කපේ එක් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: හමෝටම තියෙන ඔය යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
9: ඒ වගේ. ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
0: ඒව නෙවෙයි. ඔය ඇනගලන් යන ඒව ඒව නෙවෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. වාහන ගැන හරි.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: ප්‍රශ්න වෙලාවහව සහතරයි විනාඩි 47යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහද බලා ගන්න.
2: ලොව සුන්දරතම පාරාදීසේ.
0: මන බැඳුනේ ඇසේ නොගැටුණු සොයා උතුම්ම යම් සත්‍යයක්.
2: Travel with Supreme.
0: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන සතීතික බල රාත්‍රී හතට
1: අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.

0: Friday merhaba hava sıhhatına bin aripan asatıra mepe hava sana gite ya hanna ile activity gite ya gite ya gite ya gite nama ya sindu ki daffodil ge sindu ahana tamai katti inno tiktok live ekata patta yanna hadana ape poorni rose poorni adu poorni len renne kena visheshama poornima homaga mamaga poornima chuti doyuma kada kadareng ekatu karanna ite passe poornima වෙනම එකතු කර ගන්න ෆෝන්ල දෙන්නයිනේ ෂෙයාර් කරන දෙන්න ඔයාව ගොඩක් ආදරෙන් එකතු කර ගන්න රුවන් ලක්මා අනේ මගේ ෆිට් එක එමිලි පිටියේ කොල්ල ඒ වගේම රිකී ඉන්න මං හිතන්නේ UK වල ඉන්නද රිකී ඔයාවට ආදරෙන් එකතු කර ගන්න ඕනේ ලිලුක්ෂා ඉන්නවා වැහි වැටිලා බිම තෙමිලා වගේ සොන් එකක් ඕන්නු වැහි වැටිලා බිම තෙමිලා තමයි පුතේ තියෙන්නේ ශකිලා මානසිංහ ගොඩක් ආදරකින් කාලෙකින් මට හම්බුනේ ආව ගොඩක් ආදරකින් ඊළඟ සින්දුවට ආව එකතු කර ගන්න ඔරික ඉන්න ඕස්ට්‍රේලියා රයිට් අනේ කෞශල්‍ය හිනාව තමයි හිනාව රයිට් ඕකේ ඒත් එක්කම කච්චිලා කෝ අපේ භාග්‍යාද භාග්‍ය මට හයිය ගත්තාන සියාර ඉන්න සියාර ආවත් එකතු කර ගන්න අපි ඇඹිලි පිටියේ දැන් ඉන්නේ සවුත් කොරියාවල කියලා කියන චාම් කිං ඩයරි රයිට් ඕකේ සිග්නල් ලවුලානේ කියලා දාලා තියෙනවා අනේ ඩාලින් කමක් නැහැ බිම තෙමිලා අපි දැන් තෙමිලා
1: යස් අපි තෙමිලා
0: අපි ජරත් තමෝ රයිට් අපේ වෙනම් කොත්ත මල්ලි ගම්බමුද මොකද කියන්නේ කොත්ත මල්ලි බනවද මල් කුමරියට වඩින්න කියනවද මොකද කියන්නේ ඔයගොල්ලන්ගේ සහයෝගය මට දෙන්න කැමැත්ත ප්‍රකාශ කරන්න ශකියක් කියවා වලාගෙන නම් ඉන්නේ කියන්න මට කරුණා කරලා ආට මොකද්ද කියලා කොත්ත මල්ලි විදුරක් මේ වෙලාවේ වොන්නද හොඳ එහෙම නැත්නම් ඩැෆනල් මල්ට එන්න කියන්නද වනි මල් කුමරියා රයිට් ඕකේ අපි හමු එහෙමනම් 0118 89 83 83 WhatsApp එක පැත්තට යන්න හදාන්නේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ රශ්මික ඉන්නව හොරණෙන් අක්කී ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා තාත්තා අක්ක සෞභාග්‍යය ඉන්නවා කියලා දාලා තියෙනවා ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා ආශි මැනික ඕ මැනික කොත්ත මල්ලි බෙටර් කියලා දාලා තිනවා මල් කුමරිය දිනනවා සමී ඕකේ කොත්ත මල්ලි සහ දෙකම එක ළඟ දෙනවා හරිනේ එහෙනම් හැමෝම කැමති රයිට් සමිත් ඉන්නවා කියලා දාලා තිනවා සමිමත් එකතු කර ගන්නවා ඒත් එක්කම නදීෂා කුමාර ඉන්නවා නෙළුවේ ඉන්න ඔයාවත් ආදරෙන් මතක් කර ගන්නවා මතක් කරගන්නෑ මතක් කරගෙන හිතේ තියාගෙන ඉන්න මතක් කරාම please sleep right when you can of course Ricky of course of course ආ ඉංග්‍රීසි දන්නා තුත්තක් තුත්තක් ඔකේ තෝ කවුද ඉන්නේ නිෂ්පාදකතුමා සහාය ලබා දෙන්න මට කරුණා කරලා alright මම පෙන්නනවා මගේ පාද ලක්ෂ්මන් ඉන්නවා ඒ වගේම ප්‍රියන්ත ප්‍රනන්දු කුවේට් වලින් ඉන්න wife කාන්තිවත් ආදරෙන් එකතු කර ගන්න කියලා කියනවා මයික් එක කන්නේ පානේ මයික් එක කන්න ඕක මට ඔෆිස් එකේ කට්ටියත් කියනවා මයික් එක කන්න එපා ඩිස්ට්‍රෝට් කරන්න එපා පොඩ්ඩක් වොලියුම් එක අඩු කරලා කතා කරන්න කියලා රයිට් ඕකේ වෙනවම අපි යනවා සින්දු අහන්න ඩැෆඩිල් අහනවා ඊළඟට මොකක්ද අහන්නේ කොත්ත මල්ලි රයිට් මෙන්න සින්දුව

0: සුබ සඳවක් වෙලාව සවස් 5 විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත්

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

பாய் விட்டாய் பழக்கட நம்ம கதா கேன் பாருதோ தேவல் கதா கரன் குவான் காலே தொலோப හොඳ දාශි එසේය මීට නිෂ්පාදකතුමා අයියෝ ලයිව් එක ලැග් වෙනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ කොළඹට හොඳටම වහිනවා ඒ නිසා කොත්තමල්ලි එකක් දිහා පටන් ගත්තේ මේ බය මං දන්නේ නැහැ ලයිව් එකේ ඉන්න කට්ටියට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ ලයිව් එක ලැග් වෙන එක සමාව වෙන්නේ සම්බන්ධයෙන් කොහොම වුණත් ඉතින් හරියයි කියලා බලාපොරොත්තු වෙනවා රයිට් අද කතාව හවස 5 විනාඩි 6යි මේ වෙලාව හොඳයි කියලා මට හිතෙනවා කියන්න අපරාධේ මේ ලයිව් එක ලැග් වෙන්නේ නැත්නම් මේ රටේ ඉන්න කට්ටියට තමයි ගොඩාක්ම මේක වැදගත් වෙන්නේ රයිට් දැන් 2026 අවුරුද්දේ එයාපෝට් කස්ටම් නීති ගොඩාක් දුර

අප්ඩේට් වෙලා තියෙන යවත් කාලින වෙලා තියෙන නිසා රතු චැනල් එකේදී ලක්ෂ 11ක දඩයක් කන්න ඇතුව කොහොමද බඩු ලංකාවට අරන් එන්නේ 2026 අවුරුද්දේ අලුත්ම කස්ටම් නීතිත් එක්ක විශේෂයෙන්ම ඩුබායි කොරියාවේ ඉඳලා එනකොට අපි අම්මට තාත්තට දෙන්න ආදරය කරන අයට දෙන්න සීල් පැක් පිටින් ෆෝන් එක ලැප්ටොප් එක නෝ අරගෙන එනවනේ. ඉතින් මේ මෙන්න මේවා දඩ කන්න නැතුව කොහොමද බේරගෙන අපූර්වට ලංකාවට ගේන්නේ කියන එක ගැන පොඩ්ඩක් කියන්න චුට්ටක් අහගෙන ඉන්න. හරිද? මං හිතනවා මේ කතාව වැදගත් වෙයි කියලා. ගෙදර ඉන්න අම්මට තාත්තට සහෝදරින්ට අලුත් අලුත් ෆෝන්ස් තියෙනවනේ. ඉතින් ලැප්ටොප් එකක් හරි ඇයට ලොකු දුතුකමක් ඉටු කලා වගේ හිතනවනේ. රට ඉඳලා එනකොට එකක් අරන් එනකොට ඇත්තටම ඉතින් රට ඉඳලා එනකොට කට්ටියහන් ෆෝන් එකක් ගන්න ගන්න බෑ, පර්ෆ්‍යුම් එකක් ගන්න ගන්න බෑ, බෑ බෑ. ගේන මනුස්සය තමයි ඒක දන්නේ නේද? හරි අමාරුයි. මෙහෙම දැන් ඉස්සර වගේ නෙමෙයි 2026 අවුරුද්ද විශේෂයෙන් මේ කස්ටම් නීති රීති ගොඩාක් දුරට අප්ඩේට් වෙලා තියෙන්නේ. හරිද? මේ හරියට නීතිය නොදැන බැගේජ් එක පුරවගෙන ආවොත් ඒ සතුට එතනම අඳුර වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට අහගන්න. විශේෂයෙන්ම සීල් පැක් පිටින් ඉලෙක්ට්‍රොනික බඩු ගෙනල්ලා රතු චැනල් එකෙන් පන්නන්න හැදුවොත් අද කාලේ ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ එයාපෝට් එකේදී. හරිද? අන්තිමට අතට හම්බ වෙන්නේ ලක්ෂ ගානක ෆෝන් එකක් වෙනුවට කහපාට ඩිටෙන්ෂන් රිසිට් එකක් විතරයි. හොඳට මතක තියාගන්න. හරිද? මේ ඔයා පිටරට හිටපු කාලේ 90 තමයි සම්මත ලැගේජ් ඩියුටි අලවන්ස් එක තීරණය වෙන්නේ. ඒක අපි හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් දවස් 90කට වඩා අඩුවෙන් පිටරට හිටපු කෙනෙක් නම් ඩොලර් 125ක වටිනාකමක් තියෙන බඩු විතරයි ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන්. මං ආයේ කියන්නම්, දවස් 90කට වඩා අඩුවෙන් පිටරට හිටපු කෙනෙකුට ගන්න පුළුවන් ඩොලර් 125ක වටිනාකමක් තියෙන බඩු විතරයි ඩියුටි ෆ්‍රී එකෙන්. හරිද? ඔයා දවස් 90 ඉඳන් අවුරුද්දක් දක්වා කාලයක් විදේශගත වෙලා හිටියනම් ඒ දීමනාව ඩොලර් 500 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ දවස් 90 ඉඳන් අවුරුද්දක් දක්වා කාලයක් විදේශගත වෙලා ඉඳලා නම් ඔයා ලංකාවට එන්නේ ඒ දීමනාව ඩොලර් 500 දක්වා වැඩි වෙනවා. හරිද? ඒත් අවුරුද්දකට වඩා පිටරට සේවය කරලා එන කෙනෙක් නම් ඩොලර් 1000ක සම්පූර්ණ දීමනාව කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැනුවත් කියලා මම හිතනවා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් නැතුව හොඳ අලුත් ස්මාර්ට් ෆෝන් එකක් එක සාමාන්‍ය ලැප්ටොප් එකක් ගේන්න මේ මුදල ප්‍රමාණවත්. ඒ කියන්නේ ඩොලර් 100ක් වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ අවුරුද්දේ විදේශ ශ්‍රමිකයින්ට තියෙන ලොකුම වාසිය තමයි අර ලංකා රෙමිට් එක හරහා ලැබෙන අමතර බෝනස් එක. හරිද? දැන් ඔයාගේ නිල බැංකු ගිණුම බැංකු ක්‍රම හරහා ලංකාවට ඩොලර් එවල තියෙනවා නම් තවත් ඩොලර් 600 ඉඳන් ඩොලර් 4800 දක්වා විශාල අමතර දීමනාවක් මේ හරහා ලබා ගන්න අයිතිය තියෙනවා. මං හිතන්නේ පිටරටින් කට්ටිය දන්නවා සහ මේ සම්බන්ධයෙන් දැනුවත් ඇති. හරිද? ඔයා මේ පාර මේ කියන්නේ ඔයා මේ ලංකා රෙමිට් ඇප් එක කස්ටම් ඩෙස්ක් එකේ ඉඳලා ඒ ඉන්න නිලධාරියා ඉස්සරහා දීම ඕපන් කරලා පෙන්වන්න ඕනේ ලංකාවට එනකොට. හරිද? මෙතන හැමෝම නොදන්න ලොකු රහසක් මේක. කිසිම හේතුවක් නිසා එයාපෝර්ට් එකෙන් එළියට ආවොත් මේක පෙන්වන්නේ නැතුව මේ අමතර දීමනාව ක්ලේම් කරන්න ක්‍රමයක් නැත. රයිට්? එයාපෝර්ට් එකේදී ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි පෞද්ගලික පාවිච්චියට ෆෝන් කීයක් ගන්න පුළුවන්ද කියන එක. නීතියට අනුව පෞද්ගලික පරිහරණයට ජංගම දුරකථන දෙකක් ගැනීම කිසිම තහනමක් නැහැ. ඒ කියන්නේ ඔයා දැනට පාවිච්චි කරන දුරකථනය සහ ගෙදර කෙනෙක්ට දෙන එක් ටැග්ගක් කිසිම බයක් නැතුව ඔයාට ගේන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා තව කතා ගොඩක් තියෙනවා. හැබැයි නුවණක්කාර වෙන්න ඕනි තැන තමයි මේ ටැග්ග ගේන විදිහ. ඒක කියනවා තව ටිකකින් අහගෙන ඉන්න. රයිට්? එහෙමනම් අපි යනවා සින්දුවක් අහන්න. වෙලාව 5:05.

0: හවස 5:14 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
2: සුවබර අඟහරුවාදා.
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
2: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
8: Supreme Lifestyle. සතියේ දවස් 5:00 ට උදේ 10:00ට.

0: Guitarra na gaman, madama vuelta. El doctor Ashieka.
1: ත්‍රික්මනේ වෙලාව යන්නේ. ඉතින් මොනවා කරන්න වෙලාව යනවානේ. අර කතාවකුත් තියන්නේ. මන් දන්නේ කතාව වැඩ වැඩන්නේ නැහැ මට මතක නැහැ. දැන් කියන්න. හරි. අර කතාවේ උතුරු කොටස කියන්නද? පොඩ්ඩක් ඉන්න. හරිද? අර මේ කවදාද ටැග්ගක් වුණාද අලුත්ම කට්ටි පිටින් සීල් කඩන්නකෝ ගේන්න බෑ කියලා මං කියවනේ රටේ ඉඳලා එන කට්ටියට. නේද? කස්ටම් එකේදී එකම එක සීල් එකක් කඩපු නැති ෆෝන් එකක් දැක්කත් ඒක විකුණන්න ගේනවා කියලා සලකන්න නිලධාරීන්ට සම්පූර්ණ නීතිමය බලය තියෙනවා කියන එක මතක තියාගන්න රටේ ඉඳලා එන කට්ටියටයි මම මේ මතක් කරන්නේ. හරිද? මොනම හේතුවක් නිසාවත් එකම ජාතියේ ඉලෙක්ට්‍රොනික බඩු පහකට වඩා අරගෙන එන්න එපා. තේරුණාද? ඒ කියන්නේ ස්මාර්ට් වොච්, ඉයර්බඩ්ස් වගේ පොඩි පොඩි දේවල් වුණත් පහකට වඩා තිබ්බත් ඒක කෙලින්ම කමර්ෂල් ගණයට වැටෙනවා. එතකොට අනිවාර්යයෙන්ම විශාල ඉලෙක්ට්‍රොනික ඉම්පෝර්ට් ටැක්ස් එකක් ගෙවන්න ඔයාලට සිද්ධ වෙනවා. මේ අවුරුද්ද, ඒ කියන්නේ 2026 අලුත් බදු ප්‍රතිශත දැක්ම ඇත්තටම ඔයා දැනගත්තාම ඔයාට තරුපෙනි. කොහොමත් තරුපෙනිලා තියෙන්නේ. අපිට තරු ඩබල් වෙනවා. හරිද? හොඳට අහගන්න. ඔයා ගේන අමතර බඩු වලට 18%ක වැට් බද්ද, 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද, ඊටත් අමතරව වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඔක්කොම එක පිට එක එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඩොලර 1200ට වඩා වැඩි වටිනාකමක් තියෙන අලුත්ම මාදිලි උපකරණ වලට 2.5%ක අමතර සුපෝගෝගී බද්දකුත් ගෙවන්න සිද්ධ වෙනවා. නියමිත, ඒ කියන්නේ අපි හිතමුකෝ ස්මාර්ට් ෆෝන් එකේ ඉම්පෝර්ට් ඩියුටි එක මේ ඔක්කොමත් එක්ක එකතු වුණාම, දැන් අපි මට බ්‍රෑන්ඩ් මෙන්ෂන් කරන්න බෑ, ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ගේන ඒක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්න පුළුවන්, වෙන බ්‍රෑන්ඩ් එකකින් වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණාම එක දරා ගන්න අමාරු ගාණක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ගොඩක් අය කරන ලොකුම මොඩකමක් තමයි ටැක්ස් වදින බඩුත් එක්ක හිමීට කොළපාට චැනල් එකකින් පැනල යන්න හදන එක. ඔයා එහෙම කරලා කස්ටම් එකට මාට්ුණොත් ඒ බඩුවේ වටිනාකම් වගේ තුන් ගුණයක් අතිවිශාල දඩයක් ඔයාට කන්න සිද්ධ වෙනවා. ඒ නිසා උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ, ඩොලර් 1200ක ෆෝන් එකක් හංගගෙන ගෙනාවොත් 111,000කට වැඩි දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. හොඳේ, ඒක හොඳට මතක තියාගන්න. හංගගෙන යන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා පොඩි හරි සැකයක් තියෙනවා නම් කෙලින්ම රතු චැනල් එකට ගිහිලා නිලධාරීන්ට ඇත්ත තත්ත්වය කියන එක තමයි නුවණට හුරුම දේ, ආරක්ෂිතම දේ. අනික තවත් අලුත්ම නීතියක් තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීම. අපි හිතමු ඔයා ගෙනාවු මොබයිල් ෆෝන් එක එයාපෝර්ට් එකේදී හරි ලංකාවට ඇවිත් හරි දවස් 7ක් ඇතුළත TRCSL එකේ රෙජිස්ටර් කරේ නැත්නම් මොකද වෙන්නේ දන්නවද? දන්නවද මොකද වෙන්නේ කියලා? අලුත්ම නීතියක් තමයි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි වීම. මේක අපි දන්නවානේ, ඔයා ගෙනාවු ජංගම දුරකථනය එයාපෝර්ට් එකේදී හරි ලංකාවට ඇවිල්ලා දවස් 7ක් ඇතුළත හරි TRCSL එකේ රෙජිස්ටර් කරේ නැත්නම් ඒ ෆෝන් එකේ එමි අංකය ලංකාවේ කිසිම නෙට්වර්ක් එකකට වැඩ කරන්නේ නැති වෙන්න කෙලින්ම බ්ලොක් කරලා දානවා. හොඳට මතක තියාගන්න. ලක්ෂ ගාණක් වියදම් කරලා ආසාවෙන් ගෙනපු ෆෝන් එක අන්තිමට ෆෝන් එක ගන්න කැමරාවක් විතරක් බවට පත් වෙන්න ඉඩ දෙන්න එපා. පස්සේ එයාපෝර්ට් එකේදී මේක ඕන වෙනවා සේව් කරලා තියාගන්න කියලා මට කියන්න පුළුවන්. හරිද? විශේෂයෙන්ම මේ කතාව ඔයගොල්ලන්ට බෙදාගත්තේ කියලා මම හිතනවා, ඩුබායි, කොරියා, ඉතාලි වගේ රටවල ඉඳන් ළඟදී නිවාඩුවට ලංකාවට එන්න ඉන්න වගේ යාළුවන්ට අහගෙන ඉන්න යාළුවන්ට කියන්න, TikTok live එකේ බලාගෙන ඉන්න කට්ටියටත් කියන්නේ, පවුලේ අයට මේක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව දැනුවත් කරන්න. මේ දේවල් කරගත්තේ නැත්නම් ඉතින් හරි අමාරුයි. ලොකු විශාල දඩයක් එක්ක තමයි ඕගොල්ලන්ට බඩු අරගෙන එන්න වෙන්නේ. හරිද? ඔබට මීට කලින් එයාපෝර්ට් එකේදී බඩු ගෙනාපු කෙනෙක් නම් කස්ටම් එකේදී ඔබේ අත්දැකීම් කොහමද? හොරෙන් ගෙනාවද, ෂේප් එකේ ගෙනාවද, බඩු අල්ල ගත්තද? ඇත්ත කියන්න. මට ඇත්ත කියන්න. ඔයා රට ඉඳලා ආපු කෙනෙක් නම් එයාපෝර්ට් කස්ටම් එකෙන් ගෙවලා ගෙනාවද, ෂේප් එකේ ගෙනාවද, බඩු අල්ල ගත්තද කියලා මොකද හිතන්නේ? නැතුව ඇත්ත කියන්න. හැබැයි නීතිය දරගන්න, ඔන්නක තමයි ලංකාවේ වර්තමාන නීතිය. රයිට්, ඕකේ. අපි හෙරන් යන හදන සින්දුවක් අහන්න කට්ටියව එකතු කරගන්න වෙලාව මදි. අපි යනවා සින්දුව අහන්න.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome Chef. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙන ආසනයේ පටන් ගන්න පටන් ගන්න සතියේ දවස් පහේම උදේ හතට. Welcome Chef.
1: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: The Welcome Chef. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුර.
1: හමෝටම තියෙන යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනි චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
4: ඒ වගේ. ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
1: ඒව නෙවෙයි. ඔය ඇනගලන් යන ඒව ඒව නෙවෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. වාහන ගැන හරි.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

අපිත් කියරන්න නොගියට නොපුරුදු දීගේ සුපුරුදු තනය හොඳ අපිෝ කියලා තියන එකද අපිත් මේ වයින්න එකතමයි. හරි කවිකා කවිකාරයේ සින්දුලියනාලදේ ඇන ලඳේරමේදනා ජගත් පොරුන්දු වක්දේ කවදාවත් කඩ කරන්න පොරුන්දු වක්දේ කවදාවත් නෑ කරන්නේ කඩ ටෙම්පුටවුන් අහල බලමු ආශිගේ මරු වැඩ. හිනාවටයි කතාවටයි සුව වෙන මළු ලෙඩ සුදු කෙල්ලේ ඔබට එමරු රසික හද ඉඩ රයි තැන්කූ සමච්චක ඇතුවාට බොහොම සුතියි. ඕකේ ඕකේ එතක්කම තුවන් සබල් මීගමුවෙන් ගොඩා කාදරෙන් ගුතු කරගන්න නමගේ ෆොටෝ සදහදා ලස්සට වෙන බොහොම සූති කැතමාව ලස්සන කර ලබනවට ඒවගේ මැබලි පිටියරවා හමෝ මේක හොඳයි කැලින්ම තොරන් කාලේ ෆොටෝ එකක් වගේ හරි බොහොම සූති එනිවේ තැන්කූ මදු තැන්කූ ඔයාට පාඩතුරේ ගුණී විරනාශී කියලා දාලා තියෙනවා පාඩතුරේ රත්නමාලි ඩාලින් රත්නමාලි ඔයා ආදරෙන් එකතු කරගන්න අනේ ඩාලින් තව කවුද රාමණී චින්තා ඔයාවත් එකතු කරගන්නවා ඩිලෝන් නිරෝෂන් මැල්ලේ සිට ඔබ මතක් කරනවා ගොඩක් ආදරෙන් කවුද මට තව මැසේජ් කරන්නේ අනේ ශාරක හරි ඔයාව එකතු කරගත්ත අපේ අලුත් ගායිකාව සුප්‍රීම් එකේ ආශිද අනේද කියන්නේ අජාස් හයි අජාස් හලෝ අජාස් අජාස් අජාස් අජාස් හයි හයි හයි හයි හයි කුමාර හයි සඳු ඔයාවත් මතක් කරන්න ඕනි භාග්‍ය ඔයාවත් ආදරෙන් එකතු කරගන්න අපි මේ හැමෝම කැමතිකෝ චැමිල් සින්දුවක් අහන්න දෙමළ සින්දුවක් අහන්න අපි ලැස්ති වෙන්නේ දෙමළ සින්දුවක් අහන්න ඊළඟට හරිද I'm doing good අජාස් අපි එහෙම යමුද දෙමළ සින්දුවක් අහන්න අම්මෝ තව පොඩ්ඩේ සිංහල සින්දුවක් ප්ලේ කරනවා දෙමළ සින්දුවක් කියලා මේ වගේ වැඩක් නොකරොත් මම නෙමෙයි ආශි අහන්න මෙන්න සින්දුව The Vila Bahavas Pahaya Vinadi Tisnavai

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: ටැගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: ඔය සබ ঠিক ঠাক? চিঠিয়া লিখনা তো তুঝে ইয়াদ হি নেই রেতা। বেসে আজ 11 ফেব্রুয়ারি হ্যায়। তুঝে ইয়াদ নেই হ্যায় তারিখ কো ক্যা হুয়া থা?

අනේ ඉතින් කවුරුහරි බයින්නත් එපැයි නේද? හොඳම කියලා හරියන්නේ නැහැනේ. Right audience, TikTok audience, thank you so much for buying it. Okay, Ricky especially Australia ඔයාට. මගේම MJ මට message එකක් දාලා තිනවා කියලා කියනවා WhatsApp එකට. WhatsApp එකේ message එකක් මට ඇවිල්ලා නැහැ. සමාවෙන්න. Okay. එමගේම Guzaris, Guzaris. මහියම් බම්පල බොහොම ස්තුතියි වැස්සලුවේට. Steve ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Steve කියන්නේ හරි family profile picture එකක් තියෙන අඳුරන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. Steve ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම Ricky ව එකතු කරගන්න. Ricky මට බැන්න ගොඩක් කාලෙකින්. කවුදනේ? අයියනේ මමට good luck කියලා එකපාරක් දැම්ලා ඊට පස්සේ really disgusted presentation skills කියලා දාලා. ශායක අපි යන්නේ හදන්නේ රයිට් ඕකේ ඉන්නේ මම ගන්න උත්තර දෙන්නම් ඉන්න ඕකේ පඩකින් මාත් ඉන්නෝ කියලා තියනවා රයිට් ආරි ඕකේ එහෙමනම් ඉතින් කටිය එකතු කරගන්න හෙටත් එන්න මේ වෙලාවට අපිත් එක්ක එකතු වෙලා මේ සින්දු හමු ඉතින් නේද හොඳයි ඒත් එක්කම මතක් කරන්න ඕනි යන්න සුප්‍රීම් රේඩියෝ Facebook fan page එකට ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් ගිය සිකුරා දහපු ප්‍රෝග්‍රෑම් එකේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරලා තිනවා TikTok එකෙත් තියෙනවා Facebook එකෙත් තියෙනවා ගිහිල්ලා බලන්න post එකට comment එකක් දාන්න Dilan Gamge ප්‍රෝග්‍රෑම් එක මිස් වෙච්ච කට්ටියට ඔන්න chance එක තියෙනවා බලන්න right එමෙලන් අපි ගියා සුබ රාත්‍රියක් ගිහින් එන්නම් හෙට හවස 4ට හම්බෙමු

0: සුබ සන්ධ්‍යාවක් FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගිනින දන් වේලාව සවස 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ වික් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
0: The welcome show.
6: අනුග්‍රහය.
9: සුබ දවසක්.
6: අලුත් වෙලා.
9: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
10: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටිකට් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටර් එකකින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: අමෘතවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා
4: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 5000 ඔබත් අදම NLP 5000 බලා ගන්න
5: The Welcome Show
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: හමෝටම තියෙන යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
8: ඒ වගේ. ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
7: ඒව නෙවෙයි. ඔය ඇනගලන් යන ඒවා ඒව නෙවෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. හරි?
6: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
5: The Welcome Show.
6: Supreme Radio, make a superior.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවිදසන අහන්න ඕනේ.
0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අලුත් සතියක්, අලුත් බලාපොරොත්තු රාශියක්, අපිට ආදරය ගැන ආදරෙන් කතා කරන්න තියෙන ඒ සුන්දර හෝරාතුන. අලුත් සතියේදීත් මේ විදිහට ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන්න. එන්න මේ පැත්තට. රාත්‍රි 7 ඉඳලා රාත්‍රි 10 වෙනකම් අපිට තියෙනවා මේ ආදරණීය රාත්‍රිය හරිම ආදරෙන් ගත කරන්න. එන්න මේ පැත්තට පටන් ගන්න යන්නේ ඩ්‍රීම් නයිට්.
1: හසිත ප්‍රය තුනක් එකම දෙයක් ගැන කතා කරනවා කියලා කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. හැබැයි ආදරය ගැන අපිට ඕන තරම් කතා කරන්න පුළුවන්. පැය තුනක් නෙවෙයි මුළු දවසක් අපිට වෙන් කරලා දුන්නත් ආදරය ගැන අපිට මහ ගොඩාරියක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් ලැබිච්ච පැය තුනෙත් ආදරය ගැන කතා කරන්න, ඔයාගේ ආදරය ගැන හරියට තේරුම් ගන්න, ආදරය ගැන ආදරෙන් අනිත් අයට කියලා දෙන්න ඔනවාටත් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 510 510ට, එහෙම නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් 0718 893 893ට. දිගට මහගෙන ඉන්න, ඔයා මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: හැමෝටම තියෙන ඔය යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
7: ඒ වගේ. ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
6: ඒව නෙවෙයි. ඔය ඇනගලන් යන ඒව නෙවෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. වාහන ගැන හරි.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: අපි හැමෝම කැමති අපි උදේ නැගිටිද්දි මුළු දවසම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන නැගිටින්න.
1: අනිවාර්යයෙන්ම
0: අපි ප්‍රාර්ථනා කරනවා වගේම ඒ දවස සුභ වෙනවට අපි ගොඩක් කැමතිනේ. ඉතින් ගොඩාක් අයගේ සමහර දවස් තියෙනවා සුභ වෙන්නේ නැති. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා ඔයාගේ දවස සුභ කරගන්න. එක දවසක් විතර නෙමෙයි හැම දවසක්ම සුභ කරගන්න. කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයිය සුභ දවසක් ලොතරැයිය අරගන්න. අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ ඔන්න. දවසේ ආරම්භය සුභ කරවන සිහින දිනවන සුභ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාව මතක් කරන්න ඕනේ ඔයාලට විශේෂයෙන්. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදල් රුපියල් ලක්ෂ 5ක් වට දිනන්න හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක්, සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2,500ක් වගේම අංක 2ට රුපියල් 1,000ක් ඔයාලට දිනන්න හැකියාවක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා.
1: අනිවාර්යයෙන්ම ඉතින් හසිත ඔයා මතක් කරපු මුදල් තෑගී වලට අමතරව සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන ත්‍යාග අංකයේ පිළිවෙලින් ගල්පලා මුදලින් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් දවස සුබ කරවන සුබ දවසක් ලොතරැයි අනිවාර්යයෙන්ම මිලදී ගන්න කියන දේ මතක් කරනවා. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි අනිවාර්යයෙන්ම ඔබත් මිලදී ගන්න.
2: මතකයන් ඔබේ

0: දන්නවද හසිතා, සමහර වෙලාවල් වලට අපි ආදරයයි ආකර්ෂණයයි පටලව ගන්න වෙලාවල් තියෙනවා. ආදරය කියන්නේ හිතේ ගැඹුරුම තැනක නිහඬව වාසය කරන හැඟීමකට, කාලයත් එක්ක වැඩි වෙන දුරින් හිටියත් අඩු නොවන බැඳීමකට තමයි හසිත ආදරය කියන්නේ. අපි බලමු ආදරේ ඒ වගේ නම් ආකර්ෂණය කියන්නේ මොකක්ද කියලා. ආකර්ෂණය කියන්නේ කනස්සල්ලක් වගේ හදිස්සියේම ඇවිත් හදිස්සියේම නැති වෙලා යන හැඟීමකට, ඇස්වලින් පටන්ගෙන හදවතට කලින් නවතින දෙයකට තමයි ආකර්ෂණයක් කියන්නේ. ඔන්න ඕකයි හසිත අපි පටලව ගන්න, ලිහා ගන්න බැරි වෙන විදිහටම පටලව ගන්න තැන. ආදරයයි ආකර්ෂණයයි අතර තියෙන වෙනස මේක තමයි හසිත. අපි හරියට ආදරයයි ආකර්ෂණයයි වෙන් කළ අඳුන ගත්තොත් ලස්සන ආදර කතාවක් හැමෝටම අයිති කරගන්න පුළුවන්. එහෙම නේද?
1: හරිම ලස්සනට ඔයා ඒක ගැන විග්‍රහ කළා මනීෂා. මට නම් කියන්න දෙයක් ඉතුරු කරලම නැහැ. බොහෝ දිනෙකට තියෙන ප්‍රශ්නයක් නේ ආදරය සහ ආකර්ෂණය අතර තියෙන වෙනස හඳුනගන්න බැරි එක. මට වෙලාවකට හිතෙනවා ආකර්ෂණයේ මුලපිරීමක් දෝ ආදරයට අඩිතාලමක් වටින්න කියලා. අපිට ආදරය ගැන කතා කරන්න තවමත් දැනුම මදි. ඒත් මම ඔයත් එක්ක එකඟයි. ඇසයි හිතයි මොළයයි අතර තියෙන ඒ බැඳීම අපිට වෙලාවකට තේරුම් ගන්න හරි අමාරුයි. අපි කොයි තරම්නම් මේ දේත් එක්ක සටන් කරනවද? ආකර්ෂණයද ආදරයද මේ තුළින් අපි මොකද්ද තෝරගන්නේ? අපි හදවතේ තියෙන්නේ ආකර්ෂණයක්ද ආදරයක්ද? හැම කෙනෙක්ටම තමගේ ආදරේ තමට දැනෙන විදිහට දැනගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එක්මනින්ම එන්න මේ පැත්තට. මේ ලස්සන ගීතය ඔයාට

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා ගියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනා අතර.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: ගොඩාක් වෙලාවට හසත මේ අපි හැමෝගෙම හඳහනේ පුංචි පුංචි අඩුපාඩුකම් තියෙනවනේ.
1: හොඳ පුංචි. දැන් ගොඩාක් අයගේ හඳහන මොකද කොහොමද තත්ති කියලා බැලුවොත් එහෙම ගොඩාක් අයගේ හඳහනේ ගොඩාක් ගොඩාක් දේවල් තියෙනවා, දුක්බර කාරණා.
0: අනිවාර්යයෙන්ම පුංචිත් නැහැ පුංචි කියලා කිව්වට. හැබැයි ඉතින් හසිත අපේ හඳහන හඳහනකින්ම වෙනස් කරගන්න පුළුවන් විදිහක් ගැන තමයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාගේ හඳහනේ මොන මොන විදිහට දේවල් ලියවිලා තිබ්බත් ඔය හඳහනේ කියලා තියෙන දේවල් බොරු කරලා ඔන්න ඔයාගේ හඳහන සාර්ථක හඳහනක් කරන්න පුළුවන් එකම කෙනා තමයි මේ NLB හඳහන ලොතරැයි පත කියලා කියන්නේ. දිනන ජීවිතයට නිරන්තරයෙන් තෑකි ලැබෙන ඔබේම ලොතරැයිය තමයි නියත ධනයෝග ඔයාට අරගෙනෙන හඳහන ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 87 දෙනෙක් බිහි කරන්න උන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයියට පුළුවන්කම ලැබිලා තියෙනවා. රුපියල් ලක්ෂ 35ක 6 වෙන සුපිරි ත්‍යාගලාභියා මැයි මාසේ 9 වෙනිදා දිනුම් නැදපු 1493 වෙනි දිනුම් වාරයෙන් දඹුල ප්‍රදේශයේ NLB අල විනියෝජිත NGC ප්‍රියදර්ශනී මහත්මියගේ ටිකට් පත් අතරින් බිහි කරගන්න උන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා හසිත.
1: මුළු දිවයිනේම නන් දෙසටම මුදල් තෑගි රැසක් ලබා දෙමින් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශාස්ත්‍රයටත් දායකත්වය ලබා දෙන්න ඔන්න හඳහන ලොතරැයිය කටයුතු කරනවා. ඉතින් ඔබට අනගිය අවස්ථාවක් උදා කරලා දෙන්න තමයි ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලේ නිරන්තරයෙන් කටයුතු කරන ඉන්නේ. එහෙමනම් ඉතින් NLB හඳහන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න, ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ඔන්න ඔයාගේ කරගන්න හැකියාව තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා හිටියොත්.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන Dream Night Supreme Radio.

පළමු හෝරාවේ අවසානයට මේ විදිහට අපි දෙන්නම ලං වෙන්නේ. අලුත් බලාපොරොත්තු රාශියක් එක්ක අලුත් පැයකට යන්නත් තියෙනවා අපේ දෙවෙනි පැය. ඉතින් ලස්සන ගීත රාශියක් තියෙනවා අපිට අදත් අහන්න. රාත්‍රි 10 වෙනකන් ඔයත් එක්ක අපි දෙන්නත් ඉන්නවා ආදරේ ගැන ආදරෙන් කතා කරන්න. ඔයාගේ හදවතේ තියෙනවා නම් මොනව හරි දෙයක් අපිට කියන්න. ඒදී අපිට කියන්න හැකියාවක් තියෙනවා. නැත්තම් ඔයාට පුළුවන් අපි කියන දේවල් අහගෙන ඉන්න තව පැය දෙකක් පුරාවටම. ඔයාගේ හදවතේ තියෙන තනිකම පාළු නැති කරලා ඒ සතුට ආයෙත් ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. දිගින් දිගටම ඩ්‍රීම් නයිට් අහගෙන හිටියොත් දිගටම ඉන්න 89.1 89.3 අපි වහගෙන මේවා අහගෙන ඉන්නේ ආදරේ ගැන ආදරෙන් කතා කරන ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වේ.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ශ්‍රියටයි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා

ආදරයයි ආකර්ෂණයයි අතර තියෙන වෙනස ගැන අපි කතා කරන්නේ හසිත. ආදරය ගැන අපිට මොනවද කතා කරන්න බැරි? හසිත, අපි සම්බන්ධතා ගැනත් කතා කරනවනේ. හැබැයි අපි වැඩිය හිතන්නේ කාරණාවක් තියෙනවා. දන්නවද? මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවර වෙයි කියලා හිතාගෙන නෙවෙයි හසිත. හැබැයි මිනිස්සු සම්බන්ධතා අවසන් කරන්නේ

0: ඒව කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා නම් කියලා දැනගත් හම විතරයි. ඔන්න ඕකයි මිනිස්සු සමුදතාවක් මැතදී අත්හැරන්න තියෙන එකම හේතුව.
1: අනිවාර්යෙන්ම නිමාවක් ගැන සිතන්නවත් අකමැති අස්සන සුන්දර ආරම්භයකින් ඒ මිනිස්සු සමුදතාව පටන් ගන්නේ. හැම අයෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ මගේ අවසාන නවාතැන්පල වේවා කියලා. නමුත් ඔයා කීවා වගේ මිනිස්සු සම්බන්ධතාවයක් අවසන් කරද්දී බොහෝ විට ඒ දේ අවසන් කරන්නේ හරිම කලකිරීමකින්. සමහර අයට නැවත කිසිදා සම්බන්ධතාවයක් ගැන නොහිතන තරමටම ආදරය ගැන කලකිරිලයි තියෙන්නේ. ඔව්, කවදාවත් පටන් නොගත්තා නම් කියලා හිතන තරමටම ඒවා එයාලා අවසන් කරා. තමන් කාලාන්තරයක් තිස්සේ හදවතින්ම ආදරය කරපු සම්බන්ධතාවය එයාලා අවසන් කරේ ගොඩාක් කලකිරීමකින්. ඉතින් ආදරයේදී කවදාවත් අවසන් කරන්න, ඒ වගේම අවසානයක් ලබන්න අවස්ථාවක් නැති වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතු කමුකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: හමෝටම තියෙන යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
7: ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
6: ඒව නෙවෙයි. ඔය ඇරගලවා කියන්නේ ඒව නෙවෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. හරි.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
5: The welcome show.
4: 89.1 89.3 Supreme

0: 89.1 89.3 Supreme Radio.
1: අපේ මේ ජීවිතේ හීන කියන දේවල් ගොඩක් තියෙනවනේ හසිත.
2: අනිවාර්යෙන්ම හීන කොයිතරම් නම් අපේ ජීවිතේ ගොඩ ගැහිලා තියෙනවද නේද?
1: අනිවාර්යෙන්ම. ඉතින් අපේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන අපේ ළඟට එන කෙනෙක් ගැන මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. කැනඩාවට දැන් ජාතික ලොතරැයි මණ්ඩලය හසිත අලුත්ම අලුත් සමාජිකයෙක් අඳුනලා දීලා දෙනවා. ඒ තමයි සුබ දවසක් ලොතරැයි. අලුත් වෙලා පහසු වෙලා තැගි රටාවත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාගේ දවසේ ආරම්භය සුබ කරවන, සුබ සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් සුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදයක් වගේම මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. ඒ වගේම අංක 3ට රුපියල් 50,000ක් වා දිනා ගන්නකොට සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක මුදලක් දිනා ගන්නත් ඔන්නවට අවස්ථාව තියෙන. ඒ විතරක් නෙවෙයි, අංක 2ට රුපියල් 1,000ක මුදලක් දිනා ගන්නත් සුබ දවසක් ලොතරැයියෙන් ඔයාට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා.
2: ඉතින් මේ ඇතුළුව මුදල් තෑගි රැසක් හිමි කර ගන්න ගමන් සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාග අංකයේ පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක් වාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් බලන්න ජයග්‍රහණ රාශියක් වාට ලබා දෙන්න තමයි සුබ දවසක් ලොතරැයිය ඔන්න ඉන්නේ. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයිය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දින අවස්ථාව අරගෙන හැම දවසක්ම සුබ දවසක් කරගන්න කියලා අපි ඔයාලට කියනවා.

දෙවෙනි හෝරාවා අපි මේ විදියට කතා කරමින් ඉන්නේ. මේ දවස්වල පොඩ්ඩක් කාල ගුණය රුදුරු වෙලා තියෙනවා. ටිකෙන් ටික පහව යන හැඩකුත් තියෙනවා. නමුත් තාම ඉවර නැහැ. අපි පරිස්සම් වෙන්න ඕනේ මේ දවස්වල. දිත්ව ඇවිල්ලා අපිට දෙයක් උගන්නලා ගියා. මොකද්ද? ස්වභාවික ආපදාවලදී නීති පිළිපදින්න වගේම කියන දේවල් අහන්න. අපේ ජීවිතයට කරදරෙන්නේ අපිට කියලා නෙවෙයිනේ. හින්දා මේ කාලගුණයත් හරුදුරු වෙන්නේ අපිට කියලා නෙමේ. ඉතින් කලින් දැනුම් දෙන හේ දැනුවත් කිරීම හරියට පිළිපැදලා තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සරස ගන්න කියන කාරණාවත් මතක් කරන ගමන් තමයි මේ රාත්‍රිය අපි ආදරෙන් ගත කරන්නේ. එන්න මේ පැත්තට අපිට තවත් ගත කරන්න වෙලාව එහෙම්ම ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ මහන්න ලස්සන ගීත ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. 89.1 89.3 අපි වහගෙන ඉන්නවා වගේ ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න හදවතේ තියෙන ඒ ආදරේ අකුරු කරලා 0718 893 893ට. දෙකම අහගෙන ඉන්න මේ Dream Night.

0: දවස
1: සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
1: සිංදු කසේ නිමේෂා නිමේෂා
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේලාල හිටියත් කොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 ආදරය තුරුළු කරගෙන ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මන් දන්නවා ඩ්‍රීම් නයිට් කියලා කියන්නේ සමහර වෙලාවට ඔයාගේ ජීවිත කතාවේ තියෙන නොකියපු දේවල් කියවන එකම තැන කියලා. ඉතින් ඒ නිසා තමයි ආදරය ඇතුලේ තියෙන එක් එක් පරිච්ඡේද ගැන මමයි හසිතයි මේ විදිහට කතා කරන්න තීරණය කළේ. දන්නවද හසිත, සමහර වෙලාවල් වලට අපි අපේ ජීවිතය ඇතුලේ අපිට තැනක් නැති මිනිස්සු මැත්තේ පුතුමාකාර විදිහට නැහෙනවා. එහෙමත් නැත්නම් පස්සෙන් යනවා. අපි නොදැනම ඒ මිනිස්සුන්ට අපි ඇබ්බැහි වෙනවා. හැබැයි අපිට දැනෙන්න ආදරය දෙන, අපිට දැනෙන්න ආදරය කරන්න පුළුවන් පිරිසක් මේ අතරතුරේදී අපිට මගහැරෙනවා හසිත. ඉතින් ඒ නිසා අපිව නොදැනෙන මිනිස්සු මැත්තේ අපි නැහෙනවට වැඩිය දැනෙන තැනින් ආදරේ විඳ ගන්න අපි මතක තියාගන්න ඕනේ. මොකද දැනෙන තැනින් අපිට ආදරේ විඳින්න පුළුවන් මේ මොහොතවල් මතක තියාගන්න ආය සමහර විට කවදාවත් අපි ළඟට එන්නේ නැති වේවි. එහෙම නේද?
1: දැනෙන තැන්වලින් ආදරේ විඳින්න පලාගෙන හිටියට ඇත්තටම එහෙම තැන් හැම එක්තම ලැබුණාද කියන ප්‍රශ්නයත් මට තියෙනවා මනිෂා. ගොඩක් අය ඉන්නවා නොදැනෙන මිනිස්සු මැත්තේම නැහෙන. සමහර විට එහෙම ඉන්නේ ගැළවීමක් නොමැති නිසා වෙන්නත් පුළුවන්. දැනෙන තැන්වල ආදරය විඳින්න, ඒක තමයි මනිෂාගේ වගේම මගේත් පණිවිඩය. දැනෙන තැන් බලාපොරොත්තුෙන් ඉන්න අයට ඉක්මනට තමගේ ඒ දැනෙන තැන අවසාන නවාතැන්පල වෙලා ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: අනුග්‍රහය සුබ දවසක් අලුත් වෙලා
1: පහසු වෙලා
0: තෑගි වැඩි වෙලා
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

Green Radio.

0: අලුත් සතියේ ඩ්‍රීම් නයිට් තුලින් අපි හමු වෙන අවසන් හෝරාවට මේ විදිහට ඇවිත් ඉන්නේ. රාත්‍රී 9 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ඕන තවත් අපිට හෝරාවක්ම තියෙනවා ආදරිගෙන ආදරින් කතා කරන්න. මේ රාත්‍රිය හරිම සුන්දරයි. ආදරයටම වෙන් වෙලා තියෙන රාත්‍රියක්. මේ 89.3 මේ සංඛ්‍යාත ඔස්සේ මේ වෙන් කරන වෙලාව ඇත්තටම ඔයා වෙනුවෙන්මයි. ඔයාගෙන හිතලමයි අපි ආදරය ගැන කතා කරන්න මේ රාත්‍රිය මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාටම වෙන් කරපු වෙලාව අයිම කරගන්න එපා. එන්න මේ පැත්තට හදවතේ තියෙන හැම කාරණයක් ගැනම, හැම කලකිරීමක් ගැනම, හැම සතුටු කාරණයක් ගැනම අපිට පුළුවන් මේ හෝරාවේදීත් කතා කරන්න. දිගටම එකතු වෙලා ඉන්න කියන කාරණාවක් මතක් කරන ගමන් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. එකතු කරගන්න ලෑස්ති වෙන්න ඕන. නිශාන්ත මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා මොරටුවේ ඉඳලා. අසන ගීතයකට මාවත් වයිෆ් ඒ වගේම මබාල දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඒ වගේම එකතු කරගන්න ඕනේ හර්ෂණව. හර්ෂණ කොහෙන්ද කියලා නම් අපිට කියලා නැහැ. පියුමි එකතු කරගන්න කිව්වා තමන් ආදරය කරන සුදුනාංගිව. පියුමිවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න හර්ෂ මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ.
1: ඒත් එක්කම හසිත මාව නැල්ලෙන් සඳුරු මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මාවෙත්තරින් සඳුන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මම යනවා කොට්ටාවට. කොට්ටාවෙන් රංජිත් කතා කරා අපිවත් ලස්සනම

අන සින්දුවකට එකතු කරගෙන අපිත් ඔය දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් මේ ආදරණීය හදවත් හැම එකක්ම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න අපි ආදරය ගැන ආදරෙන් කතා කරමු. ඔය අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
1: මම සමන්. මම දැරණියගල ඉඳන් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් බහක් විතර ගන්නවා. හඳහන තමයි ගත්තේ. එදා ලයිට් තිබ්බෙත් නෑ මට. අතනම හතරේ මම පහුවෙන්ද තමයි නැත්නම් රාට බලලා නිදාගන්නේ. පහුවෙන්ද බලනකොට අංක හතරම තියෙනවා. මම කියන්නේ මේ ඉස්සරහට තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්නේ. තරම සතුටේ මොකද රුපියල් 40ක් වැනි පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: හසිත අපි කලින් පැයේදී සම්බන්ධතා ගැන කතා කරානේ. සමහරක් වෙලාවල් වලට අපි සමහර අපේ ජීවිතයේ තියෙන තැන්වලින් ලොකු ලොකු පාඩම් ඉගෙන ගන්නවා හසිත. අපි අපේ ජීවිතේ එක්තරා තැනකදී සමහර මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නේ මිනිස්සු කියනවා වගේ හිත්පිත් නැති මිනිස්සු නිසා නෙවෙයි හසිත. අපිටත් වැඩිය ඒ අයට ආදරය කරන, ඒ අයට ආදරය කරන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි ඒ අයට ආදරය කරන්න මඟ බලාගෙන ඉන්න ආදරණීය මිනිස්සු ඒ අයට මුණගස්සන්න ඕන නිසා තමයි සමහර ජීවිතේ අපිට වටිනම තැන්වලින් අපි ගැලවිලා යන්නේ. අන්නේ නිසාමයි හසිත අපි හැම තිස්සෙම කියන්නේ ඩ්‍රීම් නයිට් තුලිනුත් අපි මේ කතන්දරය ගැන කතා කරනවා. අපිට කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගේ ජීවිතයක් විනිශ්චය කරන්න අයිතියක් නැහැ. සමහර වෙලාවල් වලට අපි දකින ප්‍රශ්නයේ ඇත්ත තත්ත්වය ඒක නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙයක් කියන්න කලින් සිය දහස් වතාවක් හිතන්න කියන දේ ඩ්‍රීම් නයිට් තුලින් මම ඔයාට මතක් කරනවා.
1: වෙන්වීම වලත් ආකාර දෙකක් තියෙනවානේ නේද? තමන් ගැන හිතලා වෙන්වීම, අනිත් කෙනා ගැන හිතලා වෙන්වීම. පැති ගොඩක් ගැන හිතන්න කතා කරන්න වෙනවා මේ කාරණාව ගැන. හැම අයෙක්ටම ලැබෙන්න ඕනේ ආදරණීය හමුවීමක්, අවසන් නවාතැන් පලක්. වෙන්වීමක් ගැන හිතන්නවත් අවශ්‍ය නැති වෙන තරමේ අවසන් සම්බඳතාවය ඉක්මනටම වාරාත් විඳින්න ලැබෙන්න කියලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා. හැම අයෙක්ටම තමන් බලාපොරොත්තු වෙන කෙනාම තමන්ගේ අවසාන හමුවීම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද
3: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
5: ටෙම්පෝ ටවුන්
4: with ආශි
0: 89.1 Supreme Radio Supreme Radio ඒක සුපිරියක්

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසල තියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවදසන හනෝනේ.
3: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: හැමෝටම තියෙනවා යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර. යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
4: ඒ වගේ. ඒ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි.
0: ඒව නෙවෙයි. ඔය ඇනගලන් යන ඒවා ඒව නෙමෙයි. හරිද? මේ කියන්නේ වාහන ගැන. වාහන ගැන හරි.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The welcome show. 89.1 89.3 Supreme Radio.

0: සුන්දර හෝරාකිහිපයක්, සුන්දර රාත්‍රයක්, ආදරයටම වෙන්වුණු සුන්දර වෙලාවක්. අපිට ආදරික නාදරින් කතා කරන්න වෙන් වෙලා තිබ්බ වෙලාව ද නාවල් වෙලා තියෙන්නේ. අපිට යන්න වෙනවා අලුත් බලාපොරොත්තුවක් එක්ක හෙට දවසේදීත් එනවයි කියන පොරොන්දුව වාර දෙන ගමන්. රාත්‍රී 7 ඉඳලා අපිත් එක්ක හිටපු ආදරණීය හදවත් තියෙන ඔයාට බොහොම ස්තුතියි. ආදරය ගැන ආදරෙන් කතා කරනවා වගේම හැම අවස්ථාවකම අපි ආදරය කියන වචනය හැම කතාවකම ඇතුළත් කරලා තියෙන්නේ. ඇත්තටම අපේ හැම වචනයක්ම ආදරණීය වෙන්න ඕන හින්දා.
1: හෙටත් හම්පු වෙමු ආදරෙන්. ආදරය කියන්නේ කතා කරන්න පුළුවන් මාතෘකාවක් හසිත. ඒ නිසා තමයි මේ විදිහට ආදරය ගැන අපි ආදරෙන් කතා කරන්නේ. ඉතින් ගෙලෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ගෙන්න. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතලා.

Supreme Radio. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Supreme Radio.

89.1 89.3 Supreme Radio.

91.3 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

தலை துண்டு சுப்ரீம் ரேடியோ.

சுனவையாய் இக்க சுனவையாய் துண சுப்ரீம் ரேடியோ.

சுனவே துணை சுப்ரீம் ரேடியோ.

навіяй екран, сунавіяй дуна. Supreme Radio.

கேட்க அசுனவை ஐத்துன சுப்ரீம் ரேடியோ.

Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපතේ

sun haveri tunne Supreme Radio.

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස

පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන

අතු ඉහං සම්මිජ්ජන්තු දීගායුකෝ හෝතු සතවස්ස ජීවේන සමග්ගිකෝ හෝතු සබ්බදා ආකාශ පම්බත වන භූමි තටාක ගම්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

Dream Radio.

ම සිම්බිම් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ මගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යටේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 Supreme Radio Supreme Radio ඒක සුපිරියක්.